ආදෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළු මහත් ලෝක ධාතුවටමත් යහපතක් සිතක් සාන්තියක් වේවා. අපල උවදුරු ග්‍රහ දෝෂ නැකත් දෝෂ භූමි දෝෂ ආදී කොට සියලු උවදුරු ගැහැට දූරී භූත වී යහපතක් සිතක් සාන්තියක්ම වේවා.

දෙවියන්ගෙන් ජීවිතයට අතිවන බලපෑම්, ගැහැට විවිධ පීඩා දුක් කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨාරක්ෂාව ඔබ වෙත ලබා

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නිරන්තරයෙන් හැකි සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථාත්‍රයන් චත්ත මානවක ගාථා.

ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන්විදුලි කලාවක් සඳහා අපි දැන් සියලු ලෝක සත්වයන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.

0: අපි දැන් සුභාසින්සන පැදි ශ්‍රවණය කරමු.
1: සෙනසුමීරන් දොරටු ඇරිලා ලෝ සතුන් සිත් සිසිල් වේවා.

ගැටලු ඉඳහිට නැගෙන තරමට විසඳුමත් සමගවේවා.

නිවන් දක්නා ජාති දක්වා ඔබ සැමට තුනුරුවනි සරණයි.

උතුම් බුදු ගුණ පිහිට වේවා. කරන්නට යන සියලු කටයුතු සිතන පරිදිම සඵල වේවා.

0: බුදුන් දම් සංග රුවනි බලයෙන් සදාකල් සෙත් දිදිනීවා.
1: ඔබට එම සුභාසිංසන සුදුල එෆ්එන් ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසින්.
2: සුදිල ගුවන් විදුලිය
3: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
3: සුදිල ගුවන් විදුලිය.
5: විදේශ ගතමී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂ අන්ධකාර වින දෝෂ අන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නරසීහ ගාථා

0: සුදිල ගුවන්විදුලිය
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

නමු බුද්ධාය. මේ මහපොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකයේම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන්.

0: നമസ്കാരമേവ നമോ ബുദ്ധായ. සමටම තිසරණ සරණයි. ආයුබෝවන්. සුබ උදසනක් වේවා. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමග. ඊයේ රාත්‍රී 10 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ සෙත, සාන්තිය, ආරක්ෂාව, රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳසැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩවදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුභ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදය සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදුල ගුවන්විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
1: සුදුල ගුවන්විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ.
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
4: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
0: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: සුදිල ගුවන්විදුලිය
0: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගුවනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතුදින ලෝදිනන පුංචි යපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රසවින්දිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී

0: මිත්‍රාණ ධර්ම දේශනාව පෙරවරු පහේ සිට බුදුගුණ, දහංගුණ, සංඝගුණ, සෙත්කවි, ජයමංගල ගාථා ආදිය ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදාගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සිදුල ගුවන්විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
1: සුදිල ගුවන් විදුලියේ

0: සුදිල කුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: සුදිල ගුවන්විදුලියේ උදා වැඩසටහන සුදිල උදය සමගයි. දිනපතා උදේ 7 සිට පෙරවරු 8 දක්වා සුදිල උදය ගෝනට නැංවෙනවා. පිවිසෙන්න www.sudilaradio.lk
1: සුදිල ගුවන්විදුලිය
0: අඩවියට.
2: ප්‍රඥාවේ තොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
2: සුදිල

0: சுதிலே குவன்விதுலிய
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: චත්‍ර පූජා කිරීමේ ආනිසංස. අත්තදස්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ චත්‍රදායක නමින් ස්වාමින් වහන්සේ නමක් සිටියා. මේ ස්වාමින් වහන්සේ පෙර ආත්ම භාවයක පෙර කාලයක තමන්ගේ එකම පුතුණුවන් පැවිදි භාවයට පත් වුණා. පැවිදි භාවයට පත් වෙලා මේ පුතුණුවන් කෙලෙසුන් නසා රහත් භාවයට පත් වුණා. රහත් භාවයට පත් වූයින් පිරිනිවන් පෑවා. පින්වතුනි, ඒ ආත්මයේ මේ චත්‍රදායක හාමුදුරු පුතුණුවන්ගේ පිරිනිවන් මංචකේ පිරිනිවන් පෑ ස්ථානයේ දැකලා එම ස්ථානයට ගිහින් සුදු රෙදි කෑල්ලක් සකස් කරගෙන ඒ තුලින් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් චත්‍රයක් සකස් කරලා පිරිනිවන් මංචකයට නංවන්නට යෙදුණා. එහි ආනිසංස වශයෙන් බණ පොත කියා දෙනවා. කල්ප 94ක් සැප විපාක ලැබූ බව. එච්චර විතරක් නෙවෙයි, ඒ පිනෙන් තෙවරක් සක්විති රජ බවට පත් වූ බවද සඳහන් වෙනවා. එනිසා ඔබත් පූජා කරන පූජා වස්තුව පිළිබඳව අවබෝධ කරගෙන ඒ පූජා වස්තුව පූජා කරන කෙනාගේ ගුණය පිළිබඳව ගෞරවයේ සිතෙහි ඇති කරගෙන පූජා කරන්න. අන්න එවිට එහි ආනිසංස ඔබට ලබා ගන්නට පුළුවන්. චත්‍රදායක හාමුදුරුවන්ටත් ඒ ආනිසංසය ලැබුණේ පෙර ආත්මයේ තමන්ගේ පුතාගේ පිරිනුවන් මංචකයට තමයි ඒ චත්‍රයේ පූජා කළේ. බලන්න එහි ආනිසංස කොයිතරම්ද කියලා. එනිසා පින්වතුනි, ඔබත් පූජා කරන පූජා වස්තුව, පූජා භාණ්ඩය ඒ ගෞරවයෙන් සද්ධාවෙන් පූජා කරන්න. ඒ වගේම පිළිඳවච්ච හාමුදුරුවන්ට චත්‍ර දානයේ අනුසස් 8ක් ලැබිලා තිබෙනවා. සීතලෙන් පීඩා නොලැබීම, තම ශරීරයේ කුණු නොඇලීම, උපද්‍රව නැත්තෙක් බවට පත්වීම, සෑම කල්හිම අන්‍යයන් විසින් ගරුබුහුමන් දැක්වීම, සියුම් වූ සුමට සුමුදු සමක් ඇත්තෙකු බවට පත්වීම, පිරිසිදු සිතක් ඇත්තෙකු බවට පත්වීම, ඌෂ්ණයෙන් පීඩා නොලැබී කටයුතු කරන කෙනෙක් බවට පත්වීම, බොහෝ විචිත්‍ර ලස්සන කුඩ ආදිය ලැබීම උතුම් පිනක් වශයෙන් හේතු වෙලා තිබෙනවා. ඔබටත් පින්වතුනි, ඒ ආනිසංස එලෙසින්ම ලැබේවා කියන ප්‍රාර්ථනා කරනවා.
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පෞකිරීමෙන් හොඳක් නොවෙයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇතිවෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්න.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සදහවත් පින්වතුනි, පින්වතියනි, සුතිල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතෙන් සිට සවන් යොමු කරමු.
2: පින්වතුනි, අපි කවුරුත් සසරේ ඉපදී ඉපදී යන මේ සංසාර ගමනේ බුදුරජාණන් වහන්සේ අනමතග්ග කියන සංයුක්තේ පෙන්නවා මේ දීර්ඝ සංසාර ගමනේ කෙලවරක් හොයාගන්න බෑ. අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරු, මහණෙනි මේ සංසාර ගමන අනවරාග්‍රයි. පුබ්බා කෝටි නපඤ්ඤායති, පටන්ගත් කෙලවරක් හොයන්න බැරි තරම් දීර්ඝ සසර ගමන. මේ දීර්ඝ සංසාර ගමනේ එළුව වෙලා ඉපදිච්ච වාරවල බෙලි කැපුම් කාලා ගලාගෙන ගිය ලේ මේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් බුදු ඇසින් දැකලා අපට දේශනා කරනවා. කුකුල්ලු වෙලා හරක් වෙලා නොඑක් ආත්මවල ඉපදිච්ච වාරවල සසරේ බෙලි කැපුම් කාලා ගලාගෙන ගිය ලේ මේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ වගේම අනමතග්ග සංයුක්තේ මාතුත්ථඤ්ඤ කියන සූත්‍ර දේශනාවේ බුදුරජාන් වහන්සේ වදාලා මේ දීර්ඝ සසර ගමනේ එක පුද්ගලයෙක් අම්මාවරුන්ගෙන් බීලා තියෙන කිරි ටික මේ මව් කිරි ටික එකතු කරත් සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි. එහෙමනම් අපට පේනවා අපි ගෙවාගෙන ආපු සසර ගමන මොනතරම් දීර්ඝ සංසාර ගමනකද. මේ ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් අපි යන්නේ. පින්වතුනි, මේ සංසාර ගමනේ අපි කාටත් සසර පුරුදු තියෙනවා. ඒ සංසාර පුරුදුත් එක්ක තමයි මේ සත්‍යයන් සසර ගමන් කරන්නේ. ඒ සසර පුරුදු හැටියට පෘථග්ජන කෙනාගේ සංසාර පුරුද්ද බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මහණෙනි පෘථග්ජනයාට සතර අපායේ මහගෙදර වගේ තැන. ඔහුගේ පුරුද්ද තියෙන්නේ නිතර නිරේට ඇදිලා නිතර නිතර තිරිසං අපායට ඇදිච්ච පුරුද්දක්, නිතර ප්‍රේත අපායට අසුර අපායට ඇදිච්ච පුරුද්දක් තියෙන. ඒ පුරුද්දට අනුව හැම මොහොතේම හිත ඇතුලේ තියෙන මේ ලෝභ, ద్వේෂ්, මෝහ ආදී අකුසල් මතුවේවි මතුවේවි අපාය පැත්තට හිත ඇදෙනවා. දැන් බලන්න, ඔබ මේ කොච්චර බණ ඇහුවත් පින් කරගන්න ඕනෑ කියලා හිතනවා. මේ සසර භයානකයි, කොහොම හරි ගැලවෙන්න ඕනෑ කියලා හිතනවා. හැබැයි ඒ හිතුවට ඔබේ හිත තුළ ඔබ ධර්මාවබෝධය ලබන තෙක්ම ඔබේ හිත ඇතුලේ ලෝභ, ద్వේෂ්, මෝහ කියන අකුසල මූලය අලු යට ගිනි පොකුරු වගේ සැඟවිලා තියෙනවා. හොයන්න බෑ. ඒවා ඒ ඒ පුද්ගලයන් තුළ එක එක ස්වරූපෙන් බලපවත්වනවා. සමහර වෙලාවට දැන් ඔබ ద్వේෂය ගැන හිතන් මිනිසුන්ට කේන්ති යනවා. මේ බණහන ඔබටත් බොහෝ දෙනෙකුට ගත්තොත් හිතට කේන්තියක් එනවා. හැබැයි මේ හැමෝටම එකම සිදුවීමක් වෙන්න පුළුවන්. එක විදිහට කේන්තියන්නේ ඒ ඒ අයගේ සංසාර පුරුදු එකිනෙකාට බලපානවා. බුදුරජාණන් වහන්සේ මේ සසර පුරුදු මත මේ කේන්ති යන ස්වභාවයේ, ద్వේෂයේ ස්වභාවයේ මේ ලෝකේ ඉන්න මිනිස්සු කොටස් තුනකට බෙදුවා. බුදුරජාණන් වහන්සේ වදාලා සමහර අය ඉන්නවා කේන්ති යනවා හිතට තරහක් ඇති වුණාට පස්සේ. ඒ හිතේ ස්වභාවය හරියට දිය ඇඳ ඉරක් වගේ කියනවා. ඔබ දන්නවා දියේ ඉරක් ඇඳට පස්සේ ඒ ඇඳපු සැනින් ඒ ඉර මැකිලා යනවා. ඒ වගේ සමහර අයට හිතට කේන්තියක් යනවා, සැනින් තරහ යනවා. හැබැයි ඒ අය සසර ద్వේෂය ඇති වුණත් ඒ ద్వේෂේ පාලනය කරන්න සසර පුරුදු කරපු අය. අපි දන්නේ නැහැ මේ බණහන අය අතර පෙර සසරේ බ්‍රහ්ම ලෝකවල ඉඳලා ආපු අය ඉන්න පුළුවන්. පෙර සසරේ මෛත්‍රී ධ්‍යාන වඩලා, මෛත්‍රී සමාධිය වඩලා කල්ප ගණන් බ්‍රහ්ම තලවල ඉඳලා ඒ පින ගෙවලා අවසන් කළ මනුස්ස ලෝකෙට ආපු අය අපි අතර ඉන්න පුළුවන් මේ සමාජයේ. දිව්‍ය ලෝකවල පෙර සසරේ භාවනා කරපු අය, සමාධිය වඩපු අය, ඒ හිත දමණය කරලා සසර පුරුදුකම් ඇති සංසාර පුරුදු ඇති සමහර චරිත හිතේ ස්වභාවය බුදුරජාන් වහන්සේ පෙන්නවා ද්වේෂයක් තරහක් ඇති වුණා ඒක හරියට දී ඇඳ ඉරක් වගේ තරහ ඇති වෙනවා පින්ගතුනි මේ ගැටෙන ස්වභාවය අරමුණු එක්ක ගැටෙන ස්වභාවය සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ අනාගාමි වෙනකොට ඔබ දන්නවා සෝවාන් වෙච්ච පුද්ගලයාටත් කාමරාග පටිග සංයෝජන ඒ විදිහටම පවතිනවා සෝවාන් ඵලයට පෙනෙන පුද්ගලයා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජන තමයි සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරන්නේ කාමරාග පටිග ඒ සංයෝජන ඔහු තුළ පවතිනවා කෙනෙක් මේ ජීවිතේ වීරිය වඩලා සකදාගාමි ඵලයට පත් වුණොත් ඒ කෙනා තුලත් කාමරාග පටිග තියෙනවා හැබැයි තුනී වෙලා සම්පූර්ණ නැතිවීමක් වෙන්නේ තුනී වීමක් අනාගාමි ඵලයට පත් වෙනකොට තමයි මේ කාමරාග පටිග සංයෝජන සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙන්නේ පටිගය කියන්නේ ගැටෙන ස්වභාවය අරමුණු එක ගැටෙනවා දැන් බලන්න ඔබට තරහ යනවා කියන්නේ කේන්ති යනවා කියන්නේ ඔබ මේ අරමුණු එක තමයි ගැටෙන්නේ ඇහැට පේන ඒ රූපත් එක්ක ඔබ ගැටෙනවා ඔබ අප්‍රිය අමනාප රූපයක් ඇහැට යොමු වෙච්ච ගමන් ඒ රූපයත් එක්ක ඔබ ගැටෙනවා කවුරු හරි ඔබට බනිනව ඇහුනොත් කනට අමිහිරි අප්‍රිය අමනාප හඬක් ඇහිච්ච ගමන් ඒ හඬත් එක්ක ගැටෙනවා ඔබට නාසයට ඔබ අකමැති සැරක් ගන්ධයක් ආපු ගමන් ඒ ගන්ධයත් එක්ක ගැටෙනවා ඔබ අකමැති දෙයක් ඔබට දිවට දැනෙනවා සමහර වෙලාවට ඔබ කන්න ගියහම ඔබට ගල් කැටයක් හැපුණා වෙන්න පුළුවන් සැනින් කේන්තිය නැයි ඉන්න. ඒ පුංචි දේ ඇති කෙනෙකුට කේන්තියක් උපදව ගන්න. ඊළඟට කයට දැනෙන පහස හිතට ගලාගෙන එන අරමුණු මෙන්න මේ ආයතන හය ඔස්සේ ඔබේ හිතට ගලාගෙන එන ඔබ අප්‍රිය අමනාප අරමුණු එක තමයි මේ ගැටීම කියන එක උපදින්. අනාගාමි වෙන කෙනාට තමයි සම්පූර්ණයෙන්ම පටික සංයෝජනේම දුරු වෙනවා. එතකොට ඔහුට මොන විදිහ අරමුණක් ආවත් ඒකට ඇලෙන්නෙත් නැහැ කාමරාග සංයෝජනයක් දුරු වෙලා. පටිග ඒකත් එක්ක ගැටෙන්නෙත් නැහැ. පින්වතුනි එතකන් තරහ යන ස්වභාවය තියෙනවා. හැබැයි බුදුරජාන් වහන්සේ පෙන්වුවා හොඳට හිත දමනය කරගත්ත, හිත පාලනය කරගත්ත, කාලයක් මෛත්‍රී භාවනාව වඩපු කෙනෙක්ගේ හිතේ ස්වභාවය හරියට දී ඇඳ ඉරක් වගේ. ඊළඟට අපි ජීවත් වෙන සමාජයේම ඔබ බලන්න ඔබ අතර ඔබේ යාළුවෝ අතර වෙන්න පුළුවන් ඔබේ ඥාතීන් අතර ඔබේ දරුවෝ අතර වෙන්න පුළුවන් ඔබ ජීවත් වෙන නිවසේ ඔබ රසාව කරන තැන සමහර පුද්ගලයෝ ඉන්නවා එකම සිදුවි සමහරලාට පුංචි විහිළුවක් ඇති හැබැයි ඒ මොහොතේම කේන්ති යනවා දවස් දෙක තුනක් කතා කරන්නෙත් නැහැ ඊළඟට දැක්කහම අහක බලා ගන්නවා එක්ක ගස්සගෙන යනවා එතකොට මේ විදිහට දවස් දෙක තුනක් ඒක හිතේ තියාගෙන පැසෝ පැසෝ ඉන්නවා හැබැයි සමහර අය ඉන්නවා දවස් දෙක තුන යනකොට ඒක ආයි හිතෙන් අමතක වෙනවා ආයි හොඳට hina වෙලා කතා කරනවා අර පරණ දේවල් ඔහු අමතක කරලා දානවා බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්වුවා වැල්ලේ ඇඳ ඉරක් වගේ දැන් බලන්න වැල්ලේ ඉරක් ඇඳලාට පස්සේ ඒ ඉර දවසක් දෙකක් තුනක් යනකොට මැකිලා යනවා ඒ වගේ සමහර පුද්ගලයෝ හිතට ද්වේෂයක් තරහක් කේන්තියක් ආවට පස්සේ ඒ මොහොතේ මේක යටපත් කරගන්න තරම් හිත වඩල නැහැ හිත දියුණු නැහැ ඒකේ ආදීනව ඒ මොහොතේම තේරුම් ගන්න බෑ ඒ ද්වේෂය ඒ මොහොතේම තමන් ඒක පිළිගන්නවා බොහෝ දෙනෙක් ඒකට කරුණු ගොනු කරනවා කසවලා මට මෙහෙම කිව්වා මෙහෙම කිව්වා ඒක හිත හිතා විඳවනවා හිතේ තව තවත් ද්වේෂය උපද්දවනවා හැබැයි ඒකේ හොඳක් තියෙන්නේ ඒ ද්වේෂයේ දිගට දිගට ගෙනියන්නේ දවස් දෙක තුනක් යනකොට ආදීනව සිහි කරලා සමහරුන්ට හිතෙනවා අනේ අපි මැරිලා යන මිනිස්සු මොකටද අපි මේ තරහ වෛර දිගට අරගෙන යන්නේ ඔන්න ඔය උකත ඇරලා දානවා අන්න එහෙම හිතෙනවා එහෙම හිතුණාට පස්සේ ඒක හිතින් බැහැර කරලා ආයි හොඳට කිසිවක් නොවුනා වගේ අර දේ හිතෙන් අතහැරලා හොඳට ජීවත් වෙනවා හැබැයි බුදුරජාන් වහන්සේ පෙන්වුවා මේ ලෝකේ ද්වේෂය උපාදාන කරගන්න සමහරු ඉන්නවා ද්වේෂය ආහාර කරගන්න අය ඉන්නවා මේ ලෝකේ සත්වයන් අතර සමහර අමනුෂ්‍යයෝ යක්ෂයෝ ගැන ධර්මයේ සඳහන් වෙනවා ද්වේෂය ආහාර කරගන්න යක්කු ගැන ඔවුන්ට ඒක ආහාරයක් දැන් ඔබ බලන්න සමහර අයට ওই තරහකාරයන්ට බැන බැන ඔවුන්ට උපක්‍රම සැලසුම් කර කර ඊළඟට තරහකාරයන්ගේ විනාශය ගැනම හිත හිතා සිහින මව මව කන්න බොන්න ඕනෙත් නැහැ. සමහරුන්ට කෑම කෑවද කියලා ඇහුවත් ඒක කන්න ආසාවකුත් නැහැ. අනුන්ට බැන බැන අනුන්ට ද්වේෂකර කර හිත අර ද්වේෂයෙන් නිකං බඩත් පිරිලා වගේ. එතකොට ද්වේෂය ආහාර කරගන්න, ද්වේෂය උපාදාන කරගන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වන සමහර මේ සංසාරේ ඒ සසර ද්වේෂයෙන්ම පුරුදු කර කර කෙලෙස් තුලම ජීවත් වෙමින් ආපු සමහර පුද්ගලයෝ ඉන්නවා ගලේ කෙටු ඉර හා සමානයි කියන උපමාවකට පෙන්වුවේ ගලේ ඉරක් කෙටුවා වගේ. දැන් බලන්න ගලක ඉරක් කෙටුවට පස්සේ ඔබ දැකලා ඇති සෙල්ලිපි, අවුරුදු දහස් ගණන් පරණ සෙල්ලිපි තාම තියෙනවා ඒ ගල්වල. ඒ වගේ සමහර අයට තරහක්, වෛරයක්, ද්වේෂයක්, ගැටීමක් ඇති වුණාට පස්සේ ඒක දිගටම මැරෙනකම්ම ඒකෙම එල්ලිලා ඉන්නවා. ඒකට තව තව කරුණු එකතු කරගන්නවා. ඒවට එකතු කර කර එකතු කර කර මැරෙනකම්ම හිත හිතා ඉඳලා මරණ මංචකේ අතහරින්න කැමති වෙන්නේ. සමහරු ඉන්න ඔබ අහලා ඇති, සමහරු මැරෙනකොටත් මම මැරිලා හරි මුන්ගෙන් පලිගන්නවා කියාගෙන මැරෙන එවැනි පුද්ගලයෝ ඉන්නවා. එතකොට එයාගේ වෛරය ඊළඟ ආත්මයට අරගෙන යනවා. ඒවට ධර්මයේ කියන්නේ සසර වෛර, සංසාර වෛර බවට ඒ වෛරය දිගට අරගෙන යනවා. ඔබ අහලා ඇති කාලි යක්ෂණීගේ කතාව, ධම්මපදයේ සඳහන් වෙනවා ආත්ම 500ක සංසාර වෛරයක් හැටියට. එතකොට සමහර වෛර ආත්ම 100 ගණන් සංසාරي අරගෙන යන වෛර තියෙනවා. උපෝපං ආත්ම භාවවල මේ වෛරක්කාරිය මුණ ගැහුණාට පස්සේ සසර අර වෛර උපදින. මේ සංසාර වෛර කියනව හරිම පුදුමයි. ඔබට හිතෙන්න පුළුවන් කෙනෙක් දැන් සමහරු කෙනෙක්ගෙන් පලිගන්න හිතන්නේ ඒ තරහකාරයාගෙන් පලිග අරගෙන ඔහු මැරුණාට පස්සේ ඔක්කොම ඉවරයි කියලා හිතනවා. හැබැයි එතනින් අවසන් වෙන්නේ නැහැ. කර්මයත් එක්ක සසරි පැටලි පැටලි යනවා. සමහර වෙලාවට ඔබ පලිගත්තු පුද්ගලයා ඊළඟ ජීවිතයේ සතෙක් හැටියට ඔබට මුණ ගැහෙන්න පුළුවන්. ඒ සතා මැරෙනකන් හපා කනවා. සමහරු සර්පෙක් හැටියට එකම පුද්ගලයාට පන්න පන දෂ්ට කරන සර්පියෝ ඉන්නවා. සමහර වෙලාවට අසල්වැසියෙක් හැටියට, සහෝදරයෙක් හැටියට, දරුවෙක් හැටියට, දැන් බලන්න බිම්බිසාර රජුරවන්ට තමන්ගෙම දේවියගේ කුසේ දරුවෙක් හැටියට පිළිසිඳගත්තේ පෙර සංසාර හතුරා පලිගන්න මාපු ගමනක් සසරි. ඒ වෙනකොට බිම්බිසාර රජුරු බණහල සෝවාන් වෙලා තමන්ගේ රාජකීය උයන කොටි සෙනසුන් හදලා බුදුරජාණන් වහන්සේට පූජා කරා. මුල් කාලේ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර දායකයා. කොච්චර පින් කරගෙන හිටියත් සංසාර හතුරා පලිගන්නම පස්සෙන් ආවා. දේවියගේ කුසේ දරුවෙක් හැටියට පිළිසිඳ ගත්තා. කුසේ වැඩෙනකොටම මේ ලකුණු පහළ වුණා. දේවියට ඇති වුණේ දොළ දුකක් හැටියට තමන්ගේ ස්වාමියාගේ පපුව පළලා ලේ බොන්න. අනාවැකි කියන අය කියන්න ගත්ත ඔයනම් උපදින්න ඉන්නේ රජ්ජුරුවන්ගේ හතුරේ, ඔයනම් රජ්ජුරුවන්ගේ හතුරේ. හැබැයි රජ්ජුරුවෝ කොච්චර ආදරේ මේ දරුවා නැති කරන්න දේවියට ඉඩ දුන්නේ. මේ දරුවා ඉපදුනාට පස්සේ පුදුම ආදරෙන් දරුවා හදා වඩා ගත්තා. හැබැයි කොච්චර ආදරෙන් හදා වඩා ගත්තත් මේ වැඩෙන්නේ සංසාර හතුරා, පලිගන්න මාපු සසර හතුරේ. තරුණ වයසේ එනකොට පාප මිත්‍ර සේවනයේට එකතු වෙලා කොච්චර පලිගත්තද. අවසානයේ බිම්බිසාර රජුරවන්ට වද දීලා වද දීලා කන්න නොදී හිර කරලා තිබ්බ හිරේට දාලා. ඊළඟට යටිපතුල් පළල ගිනි පොකුරු උඩ පව ඇවිද්දෙව්වා කියන. දස වද දීලා බිම්බිසාර රජුරවන්ව මැරුවි. පීටු ඝාතන අකුසලයක් කරගත්තා. එතකොට මේ වගේ සංසාර හතුර එක එක ස්වරූපෙන් මතුවෙන්නට පුළුවන්. එනිසා පින්වතුනි ද්වේෂේ වෛරේ ආදීන ඔබ නිතර සිහි කරන්න පුරුදු වෙන්න. හිතට තරහක් ද්වේෂයක් එනකොට ඒ මොහොතේම ඔබ ආදීනව සිහි කරොත් දැන් බලන්න අර දී ඇඳ ඉරක් වගේ ඔබට හිතේ හටගන්න තරහව එතනම ප්‍රහාණය කරගන්න පුළුවන් නම් ඒ මොහොතේම ආදීනව සිහි කරගන්න පුළුවන් නම් ඒක දුර දිග යන්නේ නැතුව එතනම සංසිඳවා ගන්න පුළුවන්. ඒකට අදාළ වෙන, ඒකට වැදගත්ම වෙන කාරණා තමයි ඔබ ආදීනව සිහි කරන්න. හිතට තරහක් ආවට පස්සේ හිතන්න බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්වෙ මේ ද්වේෂය කියන්නේ ගිනි අඟුරු ගොඩක් තියෙනවා. ගිනියම් වෙච්ච ගිනි අඟුරු ගොඩක්. කෙනෙක් කාට හරි ගහන්න කියලා තමන්ගේ අතින් මේ ගිනි අඟුරු ටික අරගෙන තව කෙනෙකුට ගහන්න සූදානම් වෙනවා. ඔහුට මොකද වෙන්නේ? අනුන්ට ගහන්න පෙර තමන්ගේ අතමයි පිච්චිලා යන්නේ. ඒ නිසා ද්වේෂයෙන් අන්ධ වෙච්ච කෙනාට සමහරලාට තමන්ට වෙන අනතුරු පේන්නේ. සමහරු කියනවා මං අපායේ ගියත් කමක් නැහැ. එතකොට බලන්න ඔහු අපාය යන්න තමන්ට වෙන අනතුරු පේන්නේ නැතුව ඔහු ඒ ආදීනවේ නොදැක ඔහු ඒකටත් කැමති වෙන. ඒත් කමක් නෑ, හතුරගෙන් පලිගත්තර කමක් නෑ කියලා. සමහරු කියන මං හිරේ ගියත් කමක් නෑ. එතකොට බලන්න තමන්ට වෙන විපත විනාශේ තමන්ගේ අනතුර ගානක්වත් නැතුව පලිගන්න හිතුණාට පස්සේ හිත ඒ මට්ටමට ආදීනවේට බය නැති වෙනවා. ඒ නිසා පින්වතුනි අපාය බය හිතන්න. මේ සසරේ කොච්චර මේ අනුන් නිසා අනුන්ට වෛර කිරීම නිසා නිරේ ඉපදිලා ඇද්ද? සසරේ කොච්චර නම් අනුන්ට වෛර කර කර ඇවිල්ලා තිරිසන් ලෝකවල ප්‍රේත අපායවල දුක් විඳලා ඇද්ද? කොච්චර මැරුම් කාලා ඇද්ද? පිහියනුම් කාලා ඇද්ද? ඒ විදිහට ඔබට හිතන්න පුළුවන් නම් අන්න ඔබේ හිතේ හටගන්න ද්වේෂයේ වෛරයේ තරහව ඔබට යටපත් කරගෙන සංසිඳවා ගන්න පුළුවන්කම තියෙනවා. අද දවසේ අපි කතා කරන්නේ මේ අංගුත්තර නිකායේ සත්තක නිපාතයට අයිති මේ ද්වේෂයෙන් වෛරෙන් අනුන්ට වෛර කරන්න යන පුද්ගලයාට මෙලවදීම දිත්ත ධම්ම වේදනීය විපාක හැටියට කැරකිලා එන කරුණු හතක් බුදුරජාණන් වහන්සේ පෙන්නවා. දැන් බොහෝ දෙනෙක් අහන්නේ කෝ ඕ ඇ විපාක මෙලව නිකන් මේ ජීවිතේ ෂණිකව නිකන් කෝ තියනවද වගේ එකක් තියෙනවා. එතකොට බුදුරජාන් වහන්සේ මේ දේශනාවේ පෙන්නනවා. මේක බුදුහාඳුරු සවැත් නුවරදී දේශනා කරපු දේශනාවක්. බුදුරජාන් වහන්සේ වදාලා කෙනෙක් තව කෙනෙකුට තරහක් වෛරයක් ඇති වුණාට පස්සේ දැන් අපි කියන්නේ මේ මමගේ වෛරක්කාරයා, මේ මගේ තරහකාරයා, මේ මගේ හතුරා, ඒ විදිහට ඔබ හිතේ මවා ගන්නෝනේ සමහර පුද්ගලයෝ. අසවලා මට මෙහෙම කරා, මෙහෙම කරා, අක්කොච්චි මං, අවදි මං, අජිනි මං, අහාසි මේ, මගේ දේ පැහැරගත්තා, මුන් මාව පරාජය කරා, මට මෙහෙම කරා, මාව පහත් කරා. එතකොට ඔය වගේ කරුණු මත සමහර වෙලාවට ඔබ මේ තමයි මගේ හතුරෝ කියලා පිරිසක්ව ඔබ හිතෙන් හදා ගන්නවා. දැන් ඔබ මේ දේශනාව අහගෙන ඉන්නකොට ඔබම හිතෙන් හිතන්න ඔබට මේ සිතුවිලි ඇති වෙනවාද? බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දකිනවා මේ සත්වයන්ගේ හිතවල ඇතිවන සිතුවිලි. ඒ දැකලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මිනිස්සු තමන්ගේ තරහකාරයෝ ගැන හිතන සිතුවිලි. ඒ සිතුවිලි ඔබ තුලත් ඇත්තටම ඇති වෙනවාද කියලා ඔබ තමන් දිහා පුනරාවර්ජනය කරලා බලන්න. අන්න එතකොටයි තේරෙන්නේ මේ ධර්මයේ ඕපනායිකයි. අරයා තුල එහෙමයි, මෙයා නම් මෙහෙමයි නෙමෙයි, තමන් තුල කොහොමද කියලා තමන් තුලින් බලන්න. ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පළවෙනි එක. දැන් ඔබ බලන්න ඔබේ හිතේ මෙහෙම සිතුවිලි එනවාද? කෙනෙක් තව කෙනෙකුට තරහක් වෛරයක් ඇති වුණාට පස්සේ බුදුරජාන් වහන්සේ පෙන්නනවා එයා තරහකාරයා ලස්සනට ඉන්නව දකින්න කැමති නෑ කියනවා. එයා බොහොම ලස්සන කෙනෙක් නම් එයා ලස්සනට ඇඳලා පැළඳලා ඉන්නවා. එයා බොහොම ලස්සන අනිත් අය කියනවා අනේ අර හරි ලස්සනයි. එහෙම අහන්නවත් කැමති නෑ. එයා කැමති තමන්ගේ තරහකාරයා හතුරා විරූපි වෙනව දකින්න. ඒ නිසා හැම වෙලේම හිතෙන් ප්‍රාර්ථනා කරනවා පිරිසක් අතර මිනිස්සුන්ගේ අප්‍රසාදයටම පත් වේවා, විරූපි වේවා, අවලස්සන වේවා. ඒ විදිහට තරහකාරයාගේ අර ලස්සන නැති වේවා කියලා හිතෙන් හිත හිතා ප්‍රාර්ථනා කරනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා කෙනෙක් කැමති නෑ තමන්ගේ තරහකාරය ලස්සනට ඉන්නවා දකින්න. එයා ලස්සනට ඇඳලා පැළඳලා ඉන්නවා. සමහරු කියනවා අනේවා හරි ලස්සනයි, වා ඇඳුමට ලස්සනයි. එතකොට හිතට කේන්තියක් යනවා. සමහරුන්ට ඒ කේන්තිය හිතෙන් දරාගන්න බැරුවම අනිත් පැත්තට කියනවා ලස්සන ලස්සන නැතුවට, තව ලස්සනියුන් නැතුව. ඔහොම කියන අය ඔබ ඕන තරම් අහලා ඇති. කැමති නෑ තමන්ගේ තරහකාරය ලස්සනයි කියලා තව කෙනෙක් කියනවා අහන්නවත් කැමති නෑ. බුදුරජාණන් වහන්සේ වදාළ එයා හිතෙන් ප්‍රාර්ථනා. දැන් කවුරු හරි කියනවා අන්න අනේ අරයා ඉස්සර මෙහෙම ලස්සනට හිටියා, එයාට එක්ක කවුරු හරි කෙනෙක් මූණ පිච්චිලා මොනවා හරි මොනවා වෙලා එයා විරූපී වෙලා එයා කැත වෙලා එහෙම කියනකොට එක පාට හිතෙනවලු අපේ තරහකාරයන්ට එහෙම වෙන්නේ නෑනේ, මේ මුන්ට නෙමෙයි මේ මෙවුන්ටනේ මෙහෙම වෙන්න ඕනේ. අන්න එහෙම හිතෙන් හිතනවා තමන්ගේ තරහකාරයෝ ඒ අය දුරුවරණ වේවා, අවලස්සන වේවා කියලා හිතෙන් පතනවා, හිතෙන් ප්‍රාර්ථනා කරන, හිතෙන් කැමති වෙනවා. එහෙම හිතන්නේ ද්වේෂයේ, වෛරයේ, ක්‍රෝධයේ මත. බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි එහෙම හිතනකොට දිත්ත ධම්ම වේදනීය විපාකයක් වශයෙන් මොකද වෙන්නේ? තමන්ම අවලස්සන වෙනවා කියන. දැන් බලන්න කැමති උනේ අනුන්ගේ තමන්ගේ තරහකාරයෝ කියලා හිතාගත්ත පුද්ගලයන්ගේ අවලස්සනකම. හැබැයි දිත්ත ධම්ම වේදනේ විපාකයක් වශයෙන් මොකද උනේ? තමන්ම දුරුවරණ වෙනවා, තමන්ම අවලස්සන වෙනවා, තමන්ම විරූපී වෙලා යනවා. ඒක මෙලව විපාකයක් කියනවා. ඔබ අහලා ඇති මෙත්තානිසංස සූත්‍රයේ සඳහන් වෙනවා මෛත්‍රී සහගත කෙනාට ලැබෙන ආනිසංස අතර මුකවන් නොවිප්පස් විප්පසීදති. එයාගේ මුහුණ පැහැපත් වෙනවා කියනවා. එහෙනම් මෛත්‍රිය වඩන කෙනා පැහැපත් වෙනවා නම් ද්වේෂෙන් වෛරෙන් ඉන්න කෙනා එයා පැහැපත් බව නැති වෙලා යනවා. දැන් බලන්න සමහර අය ඒ අයගේ මූණ දිහා දැක්ක ගමන් සමහරු කියන අම්මෝ ඇස් දෙකේ නිකන් මූණේ පුපුරනවා කියන තරහ වෛරය නිකන් පුපුර පුපුර ඉන්නේ කියනවා. ඒ බලපු ගමන් පේනවා තරහෙන් ද්වේෂෙන් වෛරෙන් කේන්තියෙන් ඉන්න කෙනා දිහා එයා කොච්චර හොඳට ඇඳලා පැළඳලා මොනතරම් ආභරණ පැළඳගෙන මොනතරම් ලස්සන වෙන්න උපක්‍රම යොදාගෙන හිටියත් මූණ දිහා බලපු ගමන් අනිත් අයට පේනවා ද්වේෂෙන් වෛරෙන් පුපුරනවා කියන එක. එතකොට එයාගේ තියෙන අර ලස්සන එයාගේ තියෙන අනිත් අයගේ හිත ඇදගන්නා ස්වභාවය නැති වෙලා එයා සමාජයට මිනිස්සුන්ට බොහොම අවලස්සන කෙනෙක් හැටියට වෛරයෙන් ද්වේෂයෙන් ඉන්න කෙනෙක් හැටියට එයාව පේන්න ගන්නවා. අන්න එයාට ලැබෙන දිට්ඨ ධම්ම වේදිනේ විපාකේ. පින්වතුනි ඕකට හොඳ කතාවක් ඔබ අහලා ඇති. අනුරුද්ධ මහරහතන් වහන්සේගේ නැගණියකට වෙච්ච දිට්ඨ ධම්ම වේදිනේ විපාකේ. සසරේ රජ කෙනෙක්ගේ රජ බිසවක්. ඒ රජ බිසව රජවරුන්ට ඉස්සර අන්තපුර ඉඳලා තියෙනවා. එතකොට ඒ රජවරු රජුරුවන්ට තවත් බිසෝවරු කීප දෙනෙක් හිටියා. බොහොම ලස්සන බිසෝවරු. එතකොට මේ කෙනත් එක බිසවක්. අනිත් බිසෝවරු බොහොම ලස්සනයි. ඊරිසියාවක් ඇති වෙනවා. මට වඩා මේ අය ලස්සනයි. රජුරුවන්ගේ හිත වැඩිපුර මේ බිසෝවරුන්ට ඇදිලායි. රජුරුව වැඩිපුර මේ අයට සලකයි. ඒ ඇතිවෙච්ච ඉරිසියාවයි ඉරිසියාවේ ඊළඟ ප්‍රතිඵලය තමයි පලිගැනීම. හොඳට මතක තියාගන්න ඉරිසියාවක් ආපු ගමන් ඊළඟට හිතන්නේ පලිගන්න. ඒ ඉරිසියාවත් එක්ක මොකද කරේ? විස සහිත ගෙඩි වර්ග කොළ වර්ග මේවා ගෙනහල්ලා ඒවා අඹරලා අනිත් කාන්තාවන් නිදාගන්න අනිත් අන්තපුරේ බිසවරු නිදාගන්න යහනාවල් වල ඒ අයගේ ඇඳුම්වල මේ විස සහිත ගෙඩිවල තියෙන විස තැවරුවක් කියනවා. තමන් දන්නේ වගේ හිටියා. හැබැයි අර අය ඒවා පරිහරණය කරලා ඒ යහනාවල් වල නිදාගෙන ඒ අය කහල තුවාල ඇවිල්ලා දද කුෂ්ඨ ඇවිල්ලා ඒ අයගේ ශරීර විරූපී වුණා කියන. දැන් ඒ මොහ දැන් මේ පලිගන්න කරපු දෙයින් හිතන්නේ නැති හරි මං වැඩේ කරා කියලා. හැබැයි උපෝපං ආත්ම ගණනාවක සසරි කුෂ්ඨ රෝගියෙක්. හැම ආත්මිකම ශරීරේ පුරාම කුෂ්ඨයක් ඇතුව විරූපී ශරීරයක් හැදෙනවා. ආත්ම ගණන් සසරි විපාක දුන්න. එහෙම විපාක දිදී ඇවිල්ලා අනුරුද්ධ මහරහතන් වහන්සේගේ මේ බුද්ධ ශාසනය තුල දිවස්ලාභී භික්ෂූන් අතර අග්‍ර අනුරුද්ධ මහරහතන් වහන්සේ උන්වහන්සේගේ නැගණිය වෙලා ඉපදුනා. බොහොම ධනවත් පවුලක. හැබැයි තරුණ වයසට එනකොටම ඇඟ පුරාම අර දදයක් කුෂ්ඨයක් වගේ ඇවිල්ලා මුළු ඇඟේම තුවාල. මිනිස්සු ඉදිරියටවත් ඒ ගන්න බැරුව කාම්බරයක් ඇතුලේ අවුරුදු ගණනාවක් මිනිස්සු ඉස්සරහට එන්නේ. තමන්ගේ මූණ ඇඟ මේ හැම තැනම තුවාල දාලා විරූපී වෙලා ඉන්නේ. ඒ නිසා හැංගිලා මුළු ඇඟම වහගෙන පොරෝගෙන හැංගිලා තමයි කිනෝ හිටි මිනිස්සු ඉදිරියට එන්නේ නැතුව. අනුරුද්ධ මහරහතන් වහන්සේ දවසක් නිවසට වැඩියා. පිරිස ඥාතීන් දානි සකස් කරලා උන්වහන්සේට දම් පිළිගැන්නුවා. නංගි පේන්න නෑ. ඇහුව කෝ නැගණිය. ඒ වෙලාවේ ඥාතීන් දැනුම් දුන්නනේ ස්වාමීනි අර අසනීපේ තාමත් ඒ වගේම එන්න එන්න වැඩි මිසක් අඩුවක් නැහැ කියෝ. කොයි තරම් හොඳ වෛද්‍යවරු ළඟට එක්කන් ගියත් ඒ රෝගේ එහෙමමයි කියෝ. උන්වහන්සේ එදා රාත්‍රී භාවනා කරනකොට දිවසින් බැලුවා මොකක්ද කාරණේ? මේ සසරේ කරපු කර්ම විපාකයක් අනුන්ගේ රූපේට ඊරිසියා කරලා ඒ කරපු දෙයක විපාකයක් හැටියට මේ උපෝපං ආත්ම භාවවල මේ කුෂ්ඨ හැදි හැදි ශරීර විරූපී වෙවි යන්නේ. එතකොට අපිට පේනවා මේකට ප්‍රතිකර්මයක් හැටියට විශාල පිනක්. උන්වහන්සේ ඇවිල්ලා කිව්වා නැගණිය ඔබ ශරීරේ අලංකාර කරගන්න පුංචි කාලේ ඉඳන් එකතු කරපු වටිනාම ආභරණ ටික විකුණලා ඒකෙන් සංඝ සතුව කුටියක් හදලා පූජා කරන්න කිව්වා. ඔය අකුසලයේ ගෙවෙන්න නම් ඒක පිළිගත්තා. ඒ විදිහට කරද්දී ඒ අකුසලයේ ගෙවිලා ඒ රෝගී සුවපත් වුණා කියලා මේක ධම්මපදයේ සඳහන් වෙන සිදුවීම. එතකොට බලන්න මේ ද්වේෂයෙන් වෛරයෙන් ඉන්න කෙනාට මේ දේශනාවේ බුදුහාඳුරෝ පෙන්නනවා දිට්ඨ ධම්ම වේදනේ විපාකයක් හැටියට මෙලොවම විරූපී වෙලා යනවා. ඒ නිසා කවදාවත් කෙනෙකුට ඉරිසියා කරන්න වෛර කරන්න කෙනෙක්ගේ ලස්සන ඒක ඒ අය සසරේ පින් කරපු කෙනෙක් ඒ පිනටයි ඒක ලැබෙන්නේ. ඒක ඉරිසියා කරා කියලා ඔබට ලැබෙන්නේ. එනිසා ඒ පිනේ ස්වභාවයේ කර්ම කරුම්ඵල විශ්වාසය ඇති කරගන්න. තමන් සසර යමක් වැපිරුවා නම් ඒක තමයි ඔබ අස්වැන්න හැටියට සසර නෙලන්නේ. ඒ නිසා හිතන්න පෙර වපුරපු දේවල් අද මන් නෙලනවා. අද මට මොන ප්‍රශ්න මොන කරදර මොනවා තිබුණත් අද මං හොඳ බීජ වපුරනවා. එතකොට ඔබට අනාගතයේ හොඳ අස්වැන්න ලැබෙයි. බලන්න බුදුරජාණන් වහන්සේ ඊළඟ කාරණේ පෙන්නනවා. මහණෙනි, හතුරෙක් තමන්ගේ තරහකාරයෝ, මේ මගේ හතුරු හතුරුවෝ කියලා දැන් හදාගත්ත පිරිසක් ඉන්නවා. දැන් අපි අර කලින් කිව්වා වගේ කෙනෙක් ඔබ හිතන්න, දැන් ඔබ හිතෙන් හදාගෙන ඉන්නවා මේ තමයි මගේ හතුරු, මුන් තමයි අපිට ඉන්නේ එකම හතුරු, අපේ තරහකාරයෝ කියලා පිරිසක් දැන් ඔබ හිතෙන් හදාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළ, මහණෙනි, කෙනෙක් තමන්ගේ තරහකාරයෝ ගැන මෙහෙම හිතෙන් හිතනවලු, ඒ හතුරෝ කියන පුද්ගලයෝ සුවසේ නිදාගන්නවටවත් කැමති නෑ කියන. හිතෙන් හිතනවලු, ඕන්ට නම් නින්ද යන්න එපා, මුන්ට නම් නින්ද යන්න එපා. එතකොට බලන්න, මේ නිදාගන්නවටවත් කැමති නෑ. ඒ අයට නින්දක් නොවේවා කියලා හිතෙන් ප්‍රාර්ථනා කරනවා. එහෙම හිත හිතා ඉන්නකොට දැන් අනුන්ට වෛර කරන්න ගියහම, අනුන්ට ද්වේෂ කරන්න ගියහම, බුදුරජාන් වහන්සේ වදාලා දිත්ත ධම්ම වේදිනී විපාකයක් හැටියට තමන් මොනතරම් සිනිඳු යහනාවල් වල, මොනතරම් වටිනා ඒ පලස් වල, මොනතරම් වටිනා ඇඳන් වල නිදාගත්තත් තමන්ට සැප නින්දක් නෑ කියන. දැන් බලන්න මෙත්තානිසංස සූත්‍රයේ පළවෙනි දෙවෙනි තුන්වෙනි ආනිසංස තුනම ඔබ බලන්න, පිරිත් පොත අරගෙන බලන්න. මෙත්තානිසංස සූත්‍රයේ පළවෙනි මානිසංශය තමයි මෛත්‍රිය වඩන කෙනා සුඛං සූපති, සැපසේ නින්දකට වැටෙනවා. එහෙනම් සැප නින්දක් ලබන්න නම් මෛත්‍රියයි පුරුදු කරන්න ඕනේ, ද්වේෂය නෙමෙයි. ද්වේෂයෙන් වෛරයෙන් තරහකාරයෝ ගැන හිතන්න හිතන්න ඔබේ නින්ද ඔබෙන් ඈත් වෙනවා. සමහර වෙලාවට ඔබ වෛර කරන පුද්ගලයා හොඳට නිදා ගන්නවා. අනුන්ට අසවලාට නම් නින්ද යන්න එපා කී කී හිත හිතා ඉන්න ඔබටයි නින්ද යන්නේ නැත්තේ. ඒ නිසා අනුන්ට වෛර කරන්න වෛර කරන්න ඔබේ නින්ද ඔබෙන් ඈත් වෙනවා. ඒ නිසා සැප නින්දක් ලබන්න නම් පළවෙනිම දේ තමයි මෛත්‍රිය පුරුදු කරන්න, මෛත්‍රී සිත වඩන්න. අන සුඛං සූපති. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා, මෛත්‍රිය වඩන කෙනා සුඛං පටිභුඤ්ජති, එයා ප්‍රබෝධමත්ව අවදි වෙනවා. එයාට උදේ නැගිටිනකොට ප්‍රබෝධමත් අවදිවීමක් තියෙනවා. න පාපකං සුපිනම් පස්සති, පව්කාර හීන දකින්නේ. එතකොට බලන්න ආනිසංස 11කින් පළවෙනි දෙවෙනි තුන්වෙනි ආනිසංස තුනම නින්ද හා සම්බන්ධයි. ඔබම හිතන්න මොන දේවල් තිබුණත් නින්ද යන්නේ නැත්නම් ජීවිතේ වැඩක් තියෙනවද? ඔබ බලන්න කී දෙනෙක් නම් සමහරු වෛද්‍යවරු හම්බෙන්න යනවා නින්ද යන්නේ, වෛද්‍ය උපදෙස් අපි ළඟට කොච්චර එනවද? අපි දන්නවා බොහෝ දෙනෙක් ඇවිල්ලා කනේ හාඳුනේ නින්ද යන්නේ, හරි ප්‍රශ්න රෑ තිස්සේ නින්ද යන්නේ, හීනෙන් බය වෙනවා කියන. සමහරු හීනෙන් ඇවිදිනවා, හීනෙන් දත් මිටි කනවා, තනියෙන් නිදාගන්න බයයි, බෙල්ල මිරි කන්න එනවා කියන. එතකොට මේ වගේ කෙනෙක් නිදාගන්න ගියාම හීනෙන් කොච්චරනම් තමන් පීඩාවන්ට පත් වෙන කරුණු තමන්ට එදෙනවද? තමන්ටම කැරකිලා එනවා, සැප නින්ද තමන්ගෙන් අහිමි වෙලා යනවා. ඒ නිසා සුවසේ සැපසේ නිදාගන්නත් මෛත්‍රී සිතක් ඇති කෙනෙක් වෙන්නට ඕනේ. සුඛං සූපති, සැපසේ නින්ද යනවා. සුඛං පටිභුඤ්ජති, ප්‍රබෝධමත්ව යාවදි වෙනවා. න පාපකං සුපිනම් පස්සති, පවකාර හීන නින්දෙදි එයා දකින්නේ නැහැ. එහෙමනම් මෛත්‍රිය වඩන්න. දැන් බලන්න, තමන්ගේ තරහකාරයන්ට නින්ද යන්න එපා එපා කියලා හිතෙන් ප්‍රාර්ථනා කරන කෙනාට මෙලොවම ditta ධම්ම වේදනීය විපාකෙ බුදුරජාන් වහන්සේ පෙන්වුවේ එයාට මොනතරම් සිනිඳු යහනාවල් වල, මොනතරම් සැපසේ කාම්බර වල, මොන විදිහට නිදාගත්තත් එයාට නින්දක් නැහැ. සමහරු ඉන්නවා හැදේ වාඩි වෙලා ඉන්නවා, ආයි වතුර එකක් බොනවා, ආයි නිදා ගන්න උත්සාහ කරනවා, ආයි රැට ඇඳේ වාඩි වෙනවා, ඇඳටත් බනිනවා, කොට්ටෙටත් බනිනවා, මෙට්ටෙටත් බනිනවා, මලවදී නින්ද යන්නේ නැහැ කියලා ආයි නිදා ගන්න නිදා ගන්න ගිහිලා කොච්චර දුකක් විඳිනවද? ඔබ දැකලා ඇති සමහරු ඒ මොනවත් නැති පැදුරු කෑල්ලක වැටිලා හොඳට නින්ද යන මිනිස්සු ඉන්නවා, හොඳ සැප නින්දකට වැටෙනවා. සමහර ලාවට කොට්ටයක් නැහැ, මෙට්ටයක් නැහැ, පාරක වෙන්න පුළුවන්, බස් ස්ටෑන්ඩ් වල වෙන්න පුළුවන්. සමහර අය බොහොම සැපසී වැටිච්ච තැන හොඳට නිින්ද යනවා. සමහරුන්ට මොනතරම් හොඳ කාමර, මොනතරම් හොඳ ඇඳන්, මෙට්ට, මොනවා තිබුණත් සැප නිින්දක් නැහැ. ඇයි? හිත ඇවිස්සීලා, හිතේ තියෙන කලබලයක්, වෛරයක්, ද්වේෂයක්, කිපෙන සුළු ගතිය. අන්න ඒ නිසා මෛත්‍රී සිත වඩන්න. ඊළඟට පිංගතුනි බුදුරජාණන් වහන්සේ පෙන්නවා කෙනෙක් තමන්ගේ තරහකාරයෝ ගැන හිතන සිතුවිලි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චරනම් මේ මිනිස්යාගේ හිත්වල ස්වභාවය බුදු ඇසින් පිරිසිඳ බලමින් අපට මේ ද්වේෂය ආදීනව පෙන්නනවාද? බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක් තමන්ගේ තරහකාරයන්ට ධනෙ ලැබෙනවට කැමති නෑ කියන. හැම වෙලේම හිතෙන් හිතනවලු මුන්ට නම් හරියන්න එපා, මුන්ට නම් හම්බ වෙන්න එපා, හත්තට නම් සල්ලි ලැබෙන්න එපා. සමහරු කියන ඕම් බලාපල් මේ දිවස් තියන වගේ සමහර අය ඕම් බලාපල් උන්ට වෙන්න දෙ, කවදා හරි ඕම් මේ මහපාරේ හිඟා කනවා ඕම් මං කීවා කියලාද හිතාගනි. ඔහොම කියන උන් කොච්චර ඉන්නවද බලන්න සමාජේ. මොකද මේ දිවසින් දැකලාද හිතේ ප්‍රාර්ථනා කරන දේ හිතනවා තමන්ගේ තරහකාරයෝ හතුරෝ මේ මිනිස්සු මුන්ට නම් හරියන්න එපා, මුන්ට නම් අතට සල්ලි ලැබෙන්නේ. කැමැත්ත තියෙන්නේ ඒ මිනිස්සු හිඟා කනවා දකින්නයි කැමති. බුදුරජාණන් වහන්සේ වදාළ මේ විදිහට කෙනෙක් තමන්ගේ හතුරෝ තරහකාරයෝ මේ නම් අපේ හතුරෝ කියලා ඒ පුද්ගලයන්ගේ ධනය විනාශ වේවා කියලා හිතෙන් ප්‍රාර්ථනා කර කර ඉන්නවා නම් දිත්ත ධම්ම වේදනේ විපාකයක් වශයෙන් තමන්ගේම ධනෙ විනාශ වෙනවා කියන. ඔබ හොඳට බලන්න මේ බණ අහගෙන ඉන්න අයම හොඳට අහල පහල විස්තර හොයලා බලන්නකෝ. සමහරු නැත්තර නැති වෙලා තියෙන්නේ අනුන්ට හුණියම් කරන්නම ගිහිල්ලා. ඔය කට්ටනි පස්සේ ගිහිල්ලා අනුන්ට හුණියම් කරන්න වියදම් කරපු සල්ලි ටික එකතු කරා නම් තමන්ට ඉඩමක් අරගෙන ගයක් හදාගන්න පුළුවන් සමහරුන්ට. එතකොට අපිට පේනවා මිනිස්සු අනුන්ව නැති කරන්න කොච්චරනම් තමන් හම්බ කරන ධනෙ විනාශ කර කර තමන්ගේ ධනෙ විනාශ කර කර අනුන් විනාශ කරන්න සැලසුම් කරනවා. අවසානයේ ප්‍රතිඵලයේ තමන්ම වෙනසීලා යනවා. තමන්ටම නැති වෙලා යනවා. ඒ නිසා මෛත්‍රිය වඩන කෙනාට තමයි මෙලව සැපසේ ඉන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා තමන්ගේ ධනෙ විනාශ වෙනවා, අනුන්ගේ ධනෙ විනාශ වේවා කියලා හිතුවත් ඒක මෙලව දිත්ත ධම්ම වේදෙන විපාකයක් වශයෙන් තමන්ගේම හම්බ කරගත් ධනෙ විනාශ වෙන ක්‍රම තමන්ට පෑදිලා එනවා. හතරවෙනි කාරණේ බුදුරජාන් වහන්සේ පෙන්නවා මහණෙනි කලින් කිව්වේ ධනෙ ගැන. හතරවෙනි එකේ පෙන්නනවා කෙනෙක් තමන්ගේ තරහකාරිය ගැන හිතනවලු භෝග සම්පත්. ඒවනම් ඇති වෙන්නේ භෝග සම්පත් කියන්නේ සල්ලි විතරක් නෙමෙයි, භෝග සම්පත් කියන්නේ ගෙවල් දොරවල්, ඉඩ කඩම්, යාන වාහන, ඒ දේපල, ව්‍යාපාර, ඒ හැම දෙයකින්ම කෙනෙක් පොහොසත් වෙන්න පුළුවන්, දියුණු වෙන්න පුළුවන්. එයා ගොඩක් ඉඩකඩම් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්, ගොඩක් ගෙවල් දොරවල් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ඒ අයගේ දේපල, ගොඩනැගිලි, ගෙවල් දොරවල් ඒවා ගැන හිතලා හිතනවා මුන්ගේ මේවා නැත්තට නැති වෙන්න ඕන, මුන්ට නම් හරියන්නේ. එහෙම හිත හිතා තමන්ගේ තරහකාරයෝ කියලා හිතෙන් හදාගෙන මේ මුන් තමයි අපේ තරහකාරයෝ, මෙන්න මේ අය තමයි තරහකාරයෝ, මුන් තමයි අපේ හතුරු, එහෙම හදාගෙන ඒ අයගේ විනාශේ හිතෙන් ප්‍රාර්ථනා කර කර ඉන්නවා. කැමති ඒ අය මහපාරට වැටෙනවා දකින්න, කැමති ඒ අයගේ දේපල නැති වෙනවා දකින්න. එතකොට ඔය විදියට හිතෙන් පතනවා, හිතෙන් ප්‍රාර්ථනා. සමහරු ඒක වචනිනුත් කියන, කවුරු හරි හම්බුනහම කතා කරනකොට ඒව වචනිනුත් කියන, ඕම් බලාපල්ලා උන්ට වෙන දේ කියලා වචනිනුත් කියනවා. අර හිතෙන් හිතන දේ ඒව වචනිනුත් කියනවා. ඊළඟට ඒ වෙනුවෙන් නොයෙක් උපක්‍රම යොදනවා. එතකොට මේ වගේ අනිත් අයගේ භෝග සම්පත් නැසේවා වෙනසේවා කියලා හිතන්න හිතන් බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, ඇයි මේ තමන්ට මේවා ලැබෙන්නේ තමන්ගේ පෙර පිනක් එක්ක? ද්වේෂයෙන් වෛරයෙන් අනුන්ගේ දේවල් නැති වේවා කියලා හිතන්න හිතන්න තමන්ගේ පිනම යටපත් වෙනවා. අර ද්වේෂයේ වෛරයත් එක්ක තමන්ගේ භෝග විනාශ වෙන කරුණු යෙදෙනවා කියන බුදුරජාණන් වහන්සේ පෙන්වනා ගින්නෙන් විනාශ වෙලා යන්න පුළුවන් තමන්ගේ භෝග. අනුන්ගේ භෝග නැති වේවා නැසේවා කියලා හිතන කෙනාගේ භෝග ගින්නෙන් තමන්ගේ භෝග විනාශ වෙලා යනවා. ජලයෙන් භෝග විනාශ වෙන්න පුළුවන්. භූමිකම්පාවකින් විනාශ වෙන්න පුළුවන්. සොර සතුරන්ට ඉලක්ක වෙනවා තමන්ගේ භෝග. එක්ක රාජසන්තක වෙන්න පුළුවන්. ඒ වගේ සමහර වෙලාවට තමන් අනුන්ට මෙසේ වේවා කියලා හිත හිතා ඉන්නකොට තමන් දන්නේම නැහැ තමන්ගේ භෝගවලට විනාශ

කෙනෙක් කොච්චර උත්සාහ කරත් එදා වේලවත් හම්බ කරගන්න බැරි අය ඉන්නවා. ඊළඟට කෙනෙකුට භෝග සම්පත් බොහෝ ප්‍රමාණයක් ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන කෙනෙකුට තියෙනවා. කෙනෙක් කොච්චර උත්සාහ කරත් ඒදී ඇති කරගන්න බෑ. කෙනෙක් උගත් කෙනෙක් නූගත් එතකොට කෙනෙක් පෞර්ෂවත් තැනකට ගියහම සමාජයට ගියහම ලොකු පිළිගැනීමක් තියෙන කෙනෙකුට එහෙම පෞර්ෂයක් පෙනුමක් මොන විදිහකටවත් මොන විදිහ ඇඳුම් අඳලා ගත්තත් ඒ පෞර්ෂය හදාගන්න බෑ. එතකොට ඔබ තව කෙනෙකුට තියෙන කෙනාට ඉරිසියා කරන්න පෙළඹෙන්න එපා. ඔහුට වෛර කරන්න පෙළඹෙන්න එපා. හිතන්න බුදුරජාන් වහන්සේ චුල්ලකම්ම විභංග සූත්‍රෙ පෙන්වුවේ කම්මස්සකා සත්තා. ඒ සත්වයන් සසරි රැස් කරගත්ත කර්ම කම බන්දු කර්මය ඥාතියා කරගෙන කම පටිසරණු කර්මය පිළිසන්න කරගෙන මේ කර්මය ඥාතියා කරගෙන යන සසර ගමන යං කම්මං කරිස්සාමි කල්යාණංවා පාපකංවා තස්ස දායාදු. තමන් යම් හොදක් හෝ නරකක් කරොත් ඒවා තමයි සසරේ එක එක්කෙනාට මේ ලැබිලා තියෙන්නේ. අපිම වපුරපු දේවල් අද අපි මේ අස්වැන්න නෙලාගන්නේ. ඒ නිසා අනුන්ට ඊරිසියා කරා කියලා ඔබට ලැබෙන දෙයක් නැහැ. ඔබේ තියෙන දේත් නැති වෙලා යනවා මිසක්. ඒ නිසා ඔබ පුළුවන් තරම් පිං කරගන්න, පුළුවන් තරම් උත්සාහ කරන්න, අඬා අඬා හරි සීල් රකින්න. අද හොඳ බීජ වැපිරුවොත් අනාගතේ හරි ඔබට හොඳ අස්වැන්න ලැබෙයි. ඒ නිසා අද හොඳ බීජ වපුරගන්න උත්සාහ කරන පෙර කරපු කර්ම විපාක පස්සෙන් එනවා. සමහරුන්ට මොන දේ කරන්න උත්සාහ කරත් මොකක් හරි ප්‍රශ්නයක් කඩාගෙන වැටෙනවා. එතකොට හිතන්න මේ මමම සසරේ වපුරපු දේවල්. හැබැයි මං කොහොම හරි සීල් ගුණ දහම් ටික රකින්නවා. මං මේ ජීවිතේ හොඳට ගුණහපත්ව ජීවත් වෙනවා. මං හොඳට ධර්මයේ දියුණු කරනවා. මං කාටවත් වෛර කරන්නේ නැහැ, ද්වේෂ කරන්නේ නැහැ. දැන් බලන්න පින්වතුනි, ද්වේෂයෙන් ඉන්න පුද්ගලයා මිනිස්සුන්ට එනකොටම පේනවා. සමහර පුද්ගලයෝ තරහෙන් වෛරෙන් වචනයක් කතා කරත් ඇඟට එන චරිත ඉන්නවා. මිනිස්සු කැමති නෑ. එනවා දකින්නකොට මග අරිනවා මිනිස්සු. හැබැයි සමහර පුද්ගලයෝ ඉන්නවා ඒ මෛත්‍රිය කතා කෙරුවත් මෛත්‍රිය සුවපත් වේවා, අනේ වාට හරියන්න ඕනේ, යහපතක් වෙන්න ඕනේ, අනේ කොච්චර දෙයක්ද, අනේ තෙරුවන් සරණයි, ඒ වචනයක් ඇහුණත් හිත සංසිදෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ මෙත්තානිසංස සූත්‍රෙ පෙන්නේ මෛත්‍රිය වඩන කෙනා මනුස්සානම් පියෝ හෝති, මිනිස්සු අතර ප්‍රියයි. අමනුස්සානම් ප්‍රියෝ හෝති, අමනුස්සය අතරත් ප්‍රියයි. දේවතා රක්ඛන්ති, එයාට දෙවියන්ගේ පව ආරක්ෂාව ලැබෙනවා. ඒ නිසා මෛත්‍රී සහගත හිතක් ඇති කරගන්න. පස්වෙනි එක ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නවා කෙනෙක් තමන්ගේ තරහකාරයන්ගේ ප්‍රසිද්ධිය කීර්තිය යසස ඒක දකින්නවත් කැමති නැහැ. හැම වෙලේම හිතනවා මුන්නම් අපකීර්තියටම පත් වෙන්න ඕන, ලැජ්ජා වෙලා මේ යන්න ඕන, සමාජේ ඉන්න බැරි තත්ත්වයක් ඇති වෙන්න ඕන. එහෙමම හිත හිතා ඉන්නවලු. දැන් බුදුහාඳුරු මේ දේශනාවේ පෙන්වන කරුණ මම මේ ඔබට තේරෙන වචන වලින් කියන්නේ මිනිස්සු අතර. එතකොට කෙනෙක් තමන්ගේ තරහකාරයෝ හතුරු මේ අපේ හතුරෝ කියලා හිතාගත්ත වෙන් කරගත්ත සමහර අය වෙන් කරගෙන ඒ අය ගැන හිතෙන් හිතනවා මේ අය නම් අපකීර්තියටම පත් වෙන්න ඕනේ. කාත් කවුරුත් නැති වෙන්න ඕන. මේ අය නින්දාවටම පත් වෙන්න ඕනේ. එහෙම හිත හිතා ඊට සමහර වෙලාවට ඔය බලන්න ඉස්සර ඔබහල ඇති. ඉස්සර කැලෑ පත්තර ගැහුවේ. දැන් නම් මැසේජ් වලින් හරි යවනවනේ නේ. එතකොට ඉස්සර පත්තර හරි ඒක ලියලා හරි ගස්වල හරි අලුල යනවා ඉස්සර. එහෙම එකක් ඉස්සර ඔබේ ආච්චිලා සීලගේ කාලවල ගංගොල බොරු කතා පතුරු නේවා, කැලෑ පත්තර ගහනේවා. එතකොට ඒවා තිබුණා. එතකොට අද තාක්ෂණයත් එක්ක එක සැනින් ලෝකෙටම යවන්න පුළුවන්. මේ වගේ කොච්චර සමහර පුද්ගලයන් ගැන බොරු ප්‍රචාර, බොරු කතා හදලා මොන තරම් ඒ පුද්ගලිය අපකීර්තියට පත් කරන්න උත්සාහ කරනවා. හැබැයි බුදුහාඳුර පෙන්නුව දිට්ඨ ධම්ම වේදනීය විපාකයක් වශයෙන් තමන්ම අපකීර්තියට පත් වෙලා යනවා. තමන්ම අපකීර්තියට පත් වෙලා යනවා. අන්න තමන්ට මෙලව ඒක මෙලවම තමන්ට විපාකයක් හැටියට කැරකිලා යනවා. ඊළඟට හයවෙනි කාරණේ බුදුහාඳුර පෙන්නවා කෙනෙක් කැමති නෑ තමන්ගේ තරහකාරයන්ට යාළුවෝ හිතමිත්‍රයෝ ඥාතීන් පරිවාර සම්පත්තිය එකතු වෙනවා දකින්න. කැමති කාත් කවුරුත් නැතුව මේ මිනිස්සයා තනි වෙලා ඉන්නවා දකින්නයි කියනවා කැමති. දැන් බලන්න ඔබේ හිතේ ওই වගේ පහස් සිතුවිලි එන්නේ නැද්ද කියලා ඔබම හිතන්. කැමති නෑ ඒ අයට යාළු මිත්‍රයෝ ඉන්නවා, නෑ දෑවි ඉන්නවා, ගොඩාක් පිරිස යාළට හිතවත්තු ඉන්නවා. එහෙම පිරිස වට කරගෙන මිනිස්සු එකතු කරගෙන ජීවත් වෙනවා දකින්න කැමති නෑ. හැම වෙලේම හිත කැමති ඌන්ට බලාපල්ලා.

0: හිටියට කාත් කවුරුත් නැතිවෙන දවසක් කෙනවා. ඕන් එදාට ඒ අපි ළඟට ඔන්න ඔහොම හිතෙන් හිතනවා. කැමති තමන් ළඟ ඇවිල්ලා දනගහගෙන අතපාගෙන වැටිලා කාත් කවුරුත් නැතුව තනිවෙනවා දකින්නයි කියනවා කැමති. ඒ නිසා හිතෙන් ප්‍රාර්ථනා කරනවා එයාට පරිවාර සම්පත්තිය නැතිවේවා. පිරිස් බලේ කාත් කවුරුත් නැතිවෙලා තනිවෙනවා දකින්න තමයි කියනවා කැමති. එහෙම හිතෙන් ප්‍රාර්ථනා කර කර ඉන්නකොට තමන්ගෙම ද්වේෂයේ වෛරයේ ක්‍රෝධයේ තුල තමන්ගේ කුසල් දහම යටපත් වෙනවා. එහෙම ද්වේෂයෙන් ඉන්න කෙනාට බලන්න මිනිස්සු කැමති නෑ. එයාගෙන් ඈත් වෙලා යනවා. දැන් ඔබ සමහර ඔබ මේ ධර්මයට කැමති කෙනෙක් නම්, ඔබ සත්පුරුෂයන් ඇසුරට කැමති කෙනෙක් නම්, ඔබ කල්යාණ මිත්‍ර ඇසුරට කැමති කෙනෙක් නම්, ඔබ සමහරලාවට දන්නේ නෑ කෙනෙක් ඇසුරු කරනවා අක්කේ අයියේ කියලා කතාවට ගිහිලා බොහොම හිතවත් වෙනවා. හැබැයි ආ උදේ ඉඳන් රෑ වෙනකන් කාට හරි බැන බැන ද්වේෂයෙන් වෛරයෙන් කේන්තියෙන් අනුන්ට යද යදා ජීවත් වෙන කෙනෙක් නම් ඔබ මොකද කරන්නේ? සත්පුරුෂයා එයාගෙන් ඈත් වෙනවා, අසත්පුරුෂයන්ව ඈත් කරනවා. අසේවනාච බාලානම් බාලයන්ව ඇසුරු කරන්නේ එයා බාලයන්ගෙන් ඈත් වෙනවා. එතකොට අනුන්ට වෛර කර කර අනුන්ට ද්වේෂ කර කර ඉන්න පුද්ගලයාට තමන්ගෙම යාළු මිත්‍ර තමන් අතහැරලා යනවා, තමන්ගේ ඥාතීන් තමන්ගෙන් ඈත් වෙනවා, සමහරලාවට දරුවොත් තමන්ගෙන් ඈත් වෙනවා. කාත් කවුරුත් නැතුව තමන්ටම තනි වෙන්න වෙනවා. ඒ නිසා අනුන්ට ක්‍රෝධ කරන්න, අනුන්ට වෛර කරන්න, අනුන්ට ද්වේෂ කරන්න, තමන්ගේ හතුරන්ට කාත් කවුරුත් නැති වේවා කියලා හිතන්න හිතන්න ඒකේ දිත්ත ධම්ම වේදනීය විපාකේ තමන් කරාම කැරකිලා එනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. දැන් ඔන්න කරුණු 6යි. 7 එක බුදුරජාණන් වහන්සේ පෙන්නවා. දැන් තරහකාරයා මැරුණා කියලා හිතමු. දැන් ඔය නින්ද යන්න එපා කියලා හිතුවා, ලස්සන වෙන්න එපා කියලා හිතුවා, ඊළඟට ධනෙ ලැබෙන්න එපා, භෝග සම්පත් ලැබෙන්න නම් එපා, කීර්තිය ලැබෙන්නත් එපා, මුන්ට යාළු මිත්‍රයෝ කාත් කවුරු ලැබෙන්න එපා කියලා දැන් පත පතා ඉන්නවා. මෙහෙම ඉන්නකොට තරහකාරයෙන් මැරෙනවා. දැන් මැරුණාට පස්සෙත් බුදුරජාන් වහන්සේ පෙන්නනවා එහෙම හිතෙන් අතහරින්නෙත් නැහැ. සමහරු කෝන්තර එතනින් අතහරින්නේ නැහැ. තමන්ගේ තරහකාරයා මැරුණාට පස්සේ හිතෙන් හිතනවලු මුන් නම් අපායමයි යන්න ඕනේ, මුන්ට නම් සුගතියක් ලැබෙන්න එපා, මුන් අපායම වැටෙන්න ඕනේ කියලා හිතෙන් ප්‍රාර්ථනා කරනවා මරණින් මත්තේ දුගතිය වැටේවා කියලා. දැන් බලන්න ඔබේ හිතට ඔහොම සිතුවිලි ඇවිල්ලා නැද්ද කියලා. සමහරු ඇහුවොත් නම් කියන්නේ අපිට නම් එහෙම නැහැ කියලා. හැබැයි හිත මේ වගේ බොහොම පහත් දෙයක්. හිතට කොච්චරනම් පහස් සිතුවිලි එනවද? සමහර වෙලාවට තමන්ගේ තරහකාරයෙකුට මොකක් හරි වෙච්ච එකම හොඳ වැඩේ කියන මිනිස්සු කොච්චර ඉන්නවද? බොහොම සතුටු වෙන අය කොච්චර ඉන්නවද? ඒ නිසා බුදුරජාන් වහන්සේ පෙන්නනවා තමන්ගේ හතුරෙක් තරහකාරයෙක් මැරුණට පස්සේ එයා ඉතනිනුත් හිතනවලු මුන් නම් අපායෙම යන්න ඕනේ, සුගතියක නම් උපදින්න එපා කියලා හිතෙන් හිතනවලු. දැන් බලන්න මේ හිතේ ඇතිවෙන මේ පහස් සිතුවිලි වලින් අනිත් අය අපායෙම යන්න ඕනේ, අපායෙම යන්න ඕනේ කියලා හිතන්න හිතන්න දැන් අපිරිසිදු වෙන්නේ කාගේ හිතද කියලා බලන්න. දැන් බලන්න මේ දේශනාවේ පෙන්නපු කරුණු වලින් තරහකාරයන් ලස්සන වෙන්න එපා, නිින්ද යන්න එපා, භෝග සම්පත් ලැබෙන්න එපා, ධනෙ ලැබෙන්න එපා. ඔහොම හිතන්න හිතන්න අපිරිසිදු වෙලා තියෙන්නේ දැන් කාගේ හිතද? හිතන කෙනාගේමයි. යකඩේක හටගන්න මලකඩ යකඩයක් විනාශ කරනවා වගේ තමන්ගෙම හිතේ හටගන්න අකුසල් තමන්වයි විනාශ කරන්න. සමහර තරහකාරයා හොඳට නිදා ගන්නවා. ඔබ වෛර කර කර ඉන්න පුද්ගලයා හොඳට දියුණු වෙනවා. ඒ පුද්ගලයාට යාළු මිත්‍රයෝ හොඳට ඉන්නවා. එයා දන්නෙත් නැහැ. ඔබ එයාට වෛර කර කර ඉඳලා දැන් ඔබට නිින්ද යන්නෙත් නැහැ. ඔබට කන දේ ඇඟට අල්ලන්නෙත් නැහැ. ඔබේ තියෙන අර ලස්සනත් නැති වෙලා ගිහිල්ලා ඔබට ඔබේ නිින්දත් නැති වෙලා ඔබේ භෝග සම්පතුත් නැති වෙලා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නා මෙහෙම ද්වේෂෙන් වෛරෙන් ඉන්න කෙනා මැරුණට පස්සේ ඒ පුද්ගලයාම මරණින් මත්තේ අපායට දුගතියට වැටෙනවා. ඇයි? ද්වේෂේ මඩිනාලද හිතකින් මිය ගියාට පස්සේ ඔහුට ආයි සුගතියක් ලැබෙන්නේ එක්ක නිරය, තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකේ ආදී අපායකට වැටෙන්නේ. ඒ නිසා මතක තියාගන්න ඔබ අනුන්ට වෛර කරා කියලා ඔබට ලැබෙන දෙයක් නැහැ. ඔබට අපාය මෙලවත් දුගතිය, පරලවත් දුගතිය. මෙලව ඔබ හොඳට ඇඳලා කරලා හිටියත් ඔබේ හිත දුගතියක ඉන්නා වගේ තමයි. හිතට සැනසීමක් නෑ, කන එකක් ඇඟට අල්ලන්නේ නෑ, නිින්ද යන්නේ නෑ. අනුන්ට වෛර කර කර ඉරිසියායෙන් වෛරයෙන් මෙලවත් ඉඳලා මරණින් මත්තේ ඔබටමයි දුක තියන්න වෙන්නේ. එනිසා බුදුරජාන් වහන්සේ මේ දේශනාව අංගුත්තර නිකාය කෝදන කියන සූත්‍රයේ තියෙන කරුණු හතක් ඇසුරින් තමයි ඔබට අද මේ ධර්මානුශාසනාවේදී හිතේ ඇතිවන මේ සිතුවිලි බුදුරජාණන් වහන්සේ අපට මේ හිතේ ඇතිවන පහස් සිතුවිලි වල ස්වභාවය පෙන්නනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ද්වේෂයෙන් මදිනාලද හිතෙන් යුක්තව අසවලාට මෙසේ වේවා මෙසේ වේවා කියලා ද්වේෂ කරන්න කරන්න දිත්ත ධම්ම වේදනීය වශයෙන් ඒක විපාක තමන් කරාම කැරකිලා එනවා. ඒ නිසා පින්වතුනි ආදීනව හිතන්න, හැම වෙලාවෙම හිතන්න, අනුන්ට වෛර කර කර ඉඳලා බැරි වෙලාවත් මම මැරුණොත් මං කොහේයිද, මමයි දුගතිය වැටෙන්නේ, මමයි පර දෙන්නේ, මටමයි විපත වෙන්නේ. ඒ විදිහට ඔබ හිතනවා නම් ඔබට ඔබේ හිත ධර්මයට යොමු කරගන්න පුළුවන්. ඒ නිසා අර දී ඇන්ද ඉරක් වගේ හිතක් ඇති කරගන්න, හිතට තරහක් ඇති වුණත් ආදීන වේ සැනින් සිහි කරලා ඒ තරහව යටපත් කරගන්න. ඔබට ඒ පිණිස උපකාර වෙන්නේ මෛත්‍රිය. බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්වුවා, මහණෙනි ගින්දරකට කුකුල් පිහාටක් ඇල්ලුවට පස්සේ පිහාට එහෙම උණු වෙලා ඇකිලිලා යනවා. ඒ වගේ තමයි කියන මෛත්‍රිය වඩන්න වඩන්න ද්වේෂ හිත තමා තුළ ඇකිලිලා යටපත් වෙනවා කියන. සම්පූර්ණ ප්‍රහාණය වෙන්නේ නම් අනාගාමි වෙනකොට. ඊට කලින් ඔබට මෛත්‍රිය වඩලා මෛත්‍රිය දියුණු කරලා හරියට ගින්දරකකට කුකුල් පිහාටක් ඇල්ලුවා වගේ ඒ ද්වේෂය තමා තුළ යටපත් කරලා සංගවා ගන්න පුළුවන්කම තියෙනවා. සැනින් තරහ ගියත් ඒ මොහොතේම ආදීනව සිහි වෙනවා. අර දී ඇන්ද ඉරක් වගේ හිතක් ඇති කරගන්න පුළුවන්. ඒ පිණිස ඔබ හැම දිනාටම අද මේ ධර්මානුශාසනාව ඔබ හැම දිනාටම උපකාර වේවා. ඔබේ හිතේ හටගන්න මේ ද්වේෂයේ තරහව කේන්තිය වෛරේ බලන සමහර වෛර සංසාර වෛර වෙනවා. බද්ධ වෛර හැටියට යනවා. ඒ නිසා ඒ වෛර සිතුවිලි දුරු කරගෙන තරහව ද්වේෂය යටපත් කරගෙන මෛත්‍රියම වඩාගෙන පිනාතර අග්‍රම පින තමයි මෛත්‍රිය. ඒ මෛත්‍රියම දියුණු කරගෙන ධර්මයේම දියුණු කරගන්න ඔබ හැම දිනාටම වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා.
1: ඒ අවසන් වූයේ සිදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානුශාසනාවයි. සදහවත් පින්වත් ඔබට සිදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබර දායකත්වය දැන් ලබා දිය හැකියි. ඒ සඳහා විමසීම් 077-912-47-15 077-60-40-160 දුරකථන අංක මගින්ද 071-80-27-197 වට්සප් අංකය මගින්ද නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකියි. සබ්බදානං ධම්මදානං ජිනාති, සියලු දානයන් අතර ධර්මදානයම උතුම් වේ.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: සුදිල ගුවන් විදුලිය සංගය ඔබ රැඳී සිටින්නේ මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම. සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

පින්වත පව් කරන්නා මෙලොවත් ඇවෙනවා. ඒ වගේම පරලොවත් ඇවෙනවා. මෙලව පරලව දෙලොවම ඇවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් ඇවෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමක.

0: ලිපෙහි ගිනි මොලවන තෙක් කකුලුවා සැපයක් යයි සිතා සැලියෙහි ජල ක්‍රීඩා කළේය. ඒ සැබවින්ම රැවටීමකි. මේ වූ කලි තාවකාලික වූ කාමලෝකයෙහි සැපතට කදිම උදාහරණයකි. කම් රස විඳීමෙහි සදාකාලික සැපතක් කොයින්ද?
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

0: පුදුමග තෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
1: සුදුල ගුවන්විදුලිය.

පින්වත යම් කෙනෙක් කෙලෙස් කහට රහිතව ඒ කියන්නේ කෙලෙස් කහට නැතිව සීලය මනාකොට ආරක්ෂා කරනවද ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හෙතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය

ප්‍රාණඝාතාදී පස්පව් කොට මෙලව ශෝකීව පරලව අපායට ගොස් අනේක වූ දුක් විඳින්නේ නොමැතිව මේ මිනිස් ලෝකයේ මිනිස් ආත්මභාවයක් ලද මොහොතේ ගතසිත යහපතකටම

0: කිරීමේ විපාක. විපස්සී බුදුරජාණන් වහන්සේගේ සමයේ සුචිදායක නමින් හාමුදුරු කෙනෙක් වැඩ සිටියා. එක දවසක් සුචිදායක ස්වාමින් වහන්සේ විපස්සී බුදුරජාණන් වහන්සේට ඉඳි කටු පූජා කළා. පින්වතුනි, ඒ පිනෙන් හත්වාරයක් සක්විති රජ ලැබුණා. පිනින්දවත් චපදානයට අනුව මෙන්න මේ ආකාරයෙන් විපාකද ලැබී තිබෙනවා. කුකුස් සිඳලීමේ ශක්තිය ලැබීම, ඒ කියන්නේ සැකය නැති කිරීමේ හැකියාව ඇතිවීම, විශිෂ්ට වූ රූප සම්පත්තියක් ලැබී කටයුතු කිරීම, බොහෝ භවභෝග සම්පත් ඇත්තෙකු බවට පත්වීම, තීක්ෂණ නුවණක් ඇත්තෙකු බවට පත්වීම, ගැඹුරු වූ සියුම් වූ ධර්ම කරුණු කාරණා වහා වටහාගෙන ධර්මය අවබෝධ කර ගැනීමේ ශක්තිය ඇත්තෙකු බවට පත්වෙනවා. ඉඳිකටු පූජා කිරීමේ ආනිසංස වශයෙන් ඔබ ඒ පුංචි දෙය පූජා කරනවා ඇති. නමුදු ඔබෙහි ආනිසංස නොදන්නවා ඇති. නොදන්න ආනිසංස දැනගත් මොහොතේද පින්වතුනි ඔබ හැබැයි සිත ශ්‍රේෂ්ඨ කරගෙන ඒ උතුම් පූජාව සිදු කරන්න. අන්න එවිට ඔබට මේ කියන ආනිසංස සමුදාය ලබා ගන්නට පුළුවන්. නිර්වාණ අවබෝධය ලැබෙන තෙක් අපි මේ සංසාරයේ ගමන් කරනවා. ධර්මය අවබෝධ වෙන තෙක් මේ සංසාරයේ අපි ගමන් කරනවා. අන්න ඒ උපදින ආත්ම භාවයන්වල අපිට මේ කියන ආනිසංස ලබාගෙන ජීවත් වෙන්න පුළුවන්කම ලැබුණොත් පින්වතුනි අපිට මේ සසර ගමන කෙටි කරගන්න පුළුවන්. එනිසා ඔබ පූජා කරන දේ ඔබේ සිත තුල සකස් කරගෙන පූජා කරන්න. ඔබට හි ආනිසංස ලබා ගන්නට පුළුවන්.
1: සොතිර කුවන් පෙතලිය.

පින්වත යම් කෙනෙක් කෙලස් කහට රහිත ඒ කියන්නේ කෙලස් කහට නැති සීලය මනාකොට ආරක්ෂා කරනවා ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හිතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය

පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ තමාම කරන දේ තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය

0: ආශිර්වාද ආත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.
1: සුදුල ගුවන් විදුලිය

පින්වත පව් කරන්නා මෙලොවත් තැවෙනවා. ඒ වගේම පරලොවත් තැවෙනවා. මෙලොව පරලොව දෙලොවම තැවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් තැවෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය

ලෝකයෙහි බුදුවරයෙකු පහළ වන්නේ ඊටමත් කලාතුරකිනි. එසේම මිනිස්සුත් භාවය ලබා ගන්නේද ඉමහත් දුකකිනි. සසර දුක් දුරලීම සඳහා අනිවාර්යයෙන් මිනිස් ආත්ම භාවයක් ලබාගෙන නිවන් දැකිය යුතුය.

0: හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෞතුරු ධර්මයයි ධම්මපදය යම.
1: සොතිගල් කුවන් පෙතලියා.

0: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
1: සුදුල ගුවන් විදුලිය.

මොනවද මොනවද කිය කිය අසමින් මේවා ගෙනත් තියපු ඒවා පැටියා ඔක්කොම කෑවා කෑමෙන් පසු ගම ජෝඩුව එළියට ආවා රුපියල් නවයයි කියලා සද්දක් ආවා උඹේ ගමේ ගණන් කෑලි හරි නෑ මල්ලි රුපියල් නවයක් ගෙවපන් බත් කෑ සල්ලි කෑම කන්ට අඳ ගැහුවේ මෙතන

පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩි යුතුය. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ. ධම්මපදය පණ්ඩිත වග්ගය.

0: சுதிலு குவன்விதுளிய
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

මල් පූජාවේ ආනිසංස පින්වතුනි, පදුම හිමි පෙර ජීවිතයකදී පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට එක දවසක් එක සුවඳවත් ලස්සන පියුමක් පූජා කළා. ඒ මල් පූජා කිරීමේ ආනිසංසයක් වශයෙන් මල් පෙති ගණනට සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 700 වතාවක් පෘථිවි රාජ්‍ය කළ බව සඳහන් වෙනවා. අවසානයේ නිවන් සුව ලැබීමට ඒ පින හේතු වුණ බව සඳහන් වෙනවා. තියුත්පල මාලිය කියලා හාමුදුරු කෙනෙක් හිටියා. ඒ විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ එක දවසක් විපස්සී බුදුරජාණන් වහන්සේට තියුත්පල මාලිය හාමුදුරුව උපුල් මල් තුනක් පූජා කරනවා. එහි ආනිසංස කියා දෙනවා කල්ප 91ක් දුගතියකට ගියේ නැහැ කියලා. මේ පිනෙන් උන්වහන්සේ සංසාරේ 300 වතාවක් සක්දෙව් රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. එච්චර විතරක් නෙවෙයි පින්වතුනි, 500 වතාවක් සක්කිති රජ බවට පත් වුණා. අවසානයේ නිවන් දැකීමටද මේ පින උපනිශ්‍රේ වී තිබෙනවා. බලන්න පින්වතුනි, හැදුණු සිතකින් පින්කම් කිරීමේ අගය කොච්චරද කියලා. පාලි අපදානය අපට තව කියා දෙනවා. සතුප්පල මාලක තෙරණිය පෙර ජීවිතයක සිකී බුදුරජාණන් වහන්සේට මහනෙල් මල් සතක් එකඟ වූ පිරිසිදු වූ යහපත් සිතින් නුවණ යොදාගෙන පූජා කරනවා. සිකී බුදුරජාණන් වහන්සේට ඒ පූජා කිරීමේ අනුභවය කොයිතරම්ද? වාර 77ක් දෙව්ලොවට අධිපතිව කටයුතු කරන සක්දෙවිඳුගේ අගමෙහෙසිය බිරිඳ බවට පත් වෙලා ඉපදිලා තියෙන වාර 77ක්. ඒ මලේ පාට හා සුවඳ ඇයට හැම ජීවිතයකදීම ලැබී තියෙනවා. ඒ අතර අවසානයේ පින්වතුනි, නිවනටද මේ පින උපනිශ්‍රේ වූ බව සඳහන් වෙනවා. තිකනිකාර පොප්පීය ස්වාමින් වහන්සේ සුමේද බුදුරජාණන් වහන්සේට හරීම ගෞරවයෙන් යුතු එක දවසක් කිනිහිරියා මල් තුනක් පැහැදුණු සිතින් නුවණ යොදාගෙන පූජා කළා. පින්වතුනි, ඒ පිනෙන් සංසාරේ 300 වතාවක් සක්විති රජ බවට පත් වුණා. සක්විති රජ බවට පත් වෙනවා කියන්නේ සිතන පතන සියලු සැප සම්පත් ලැබෙන විශාල ආනිසංස සමුදායක් ලැබෙන උතුම් පදවියක්. 300 වතාවක් ඒ උතුම් පදවියට පත් වෙලා තිබෙනවා. 500 වතාවක් සක්දෙවිඳු තනතුර ලබාගෙන තිබෙනවා. ඒ හැම ජීවිතයකදීම මෙන්න මේ කියන ආනිසංස විපාක වශයෙන් ලැබෙන තියෙනවා. මහත් භෝග සම්පත් ඇත්තෙකු බවට පත්ව ඉපදීම. පහත් කුලවල නොඉපද උසස් කුලවලම ඉපදීම. කැමැති කැමැති යාන වාහන ලැබීම. බොහෝ රූමත් ස්ත්‍රීන් හා දැසිදස්සන් ලබා ගැනීම. සෑම කල්හිම පින්වතුනි, අන් අයගේ ගෞරවයට ආදරයට සෙනෙහසට පාත්‍ර වීම. උසස් කීර්ති ප්‍රශංසා ඇත්තෙකු බවට පත්වීම. සෑම කල්හිම බොහෝ පිරිවර ජනයා ඇතිව කටයුතු කිරීම. ඥාතීන් අතර උසස් ශ්‍රේෂ්ඨයෙකු බවට පත්වීම.
සීත උෂ්ණාදී පීඩාවලින් පීඩාවට පත් නොවීම. කායික සුවය, මානසික සුවය, චිත්ත ඒකාග්‍රතාවය ඇතිව කටයුතු කිරීමේ ආනිසංස, සුවන මල් පූජා කිරීමේ ආනිසංස වශයෙන් පැහැදිලි වෙනවා. ඔබන් ඔබේ ජීවිතයෙන් මල් පූජා කරන විට මෙන්න මේ කියන උතුම් සිතුවිලි සිත්වල ඇති කරගෙන පූජා කරන්න. බුදුහාමුදුරුව කෙරෙහි මහත් වූ ගෞරවය ඇති කරගන්න. තුරුණුවන් පිළිබඳව ශ්‍රද්ධාන්විත වූ සිතුවිලි ඇති කරගෙන, උතුම් බුදුගුණ සිහිපත් කරගෙන, පිරිසිදු වූ සිතින් සිත ශ්‍රේෂ්ඨ කරගෙන, යහපත් වූ සිතින් යුතුව ඒ උතුම් පූජාව සිදු කරන්න. එහි ආනිසංස පින්වතුනි ඔබට ලබා ගන්නට පුළුවන්.

0: පින්වත, ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේය. ධම්මපදය අරහන්ත වග්ගය.
1: සුදු ලඟුවන් විදිය සමගයි ඔබ රැඳි.

පින්වත. පව් කරන්නා මෙලොවත් සෝක කරයි. ඒ වගේම පරලොවත් සෝක කරයි. දෙලොවම සෝක කරනවා. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් සෝක කරනවා. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පව්කාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට සෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යම

0: ගුවන් විදුලිය.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ.
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

සමහරු සන්තෝෂයෙන් නොයෙක් සැප විඳ පව් පින් කළ අයගේ ස්වභාවයන් තම ඇසින්ම දැක දැකත් පව් පින්වල විපාක වචනයෙන් කියා දුන්නත් ඒවා පිළිගෙන පින් නොකරති. ඒ බඳු අය අපායේ ගොස් වැටුණ විට දුකෙහි කෙලවරක් නැත්තේ

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්ප

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.
1: සුදිල ගුවන් විදුලිය

0: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා

පින්වත. සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි. ධම්මපදය යමකවත්

0: කැමැත්තෙන් විස අඹගෙඩි කන්නාසේ ලෝකෙහි ආශාවන්ට වහල්ව සිත සතුටු කිරීමෙන් ඇති ඵලය කුමක්ද? නිරන්තරයෙන් දවසින් දවස මොහොතින් මොහොත මරුවා අප පසුපස මරණය පිණිස හඹා එන්නේය. එබැවින් දක්ෂතාවය නම් කෙසේ හෝ පින් කිරීමය.
1: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
2: මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දිවබලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්නේ.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නයි.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කර

පින්වත පින් කළ තැනැත්තා මෙලවත් සතුට වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුට වෙනවා. ඒ විතරක්ද, ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුට වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවත්වා.

0: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදුල ගුවන් විදුලිය.

තමන්ගේ වැඩමින්ම අනුන්ගේ වැඩද නැතහොත් ස්වාර්ථය මෙන්ම පරාර්ථයද සමසේ සිටිය යුතුය. එසේම මෛත්‍රී සිත සැම දෙනා කෙරෙහි පැතිරිය යුතුය.

0: පින්වතුනි, ඔබ මේ ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වන පින්කම මහා වටින පින්කමක්. සැරයටියක් පූජා කිරීමේ විපාක. ඔබට තේරෙන භාෂාවෙන් කියවොත් හැරමිට්ටක් පූජා කිරීමේ විපාක. දණ්ඩදායක කියලා හාමුදුරුවෝ කෙනෙක් වැඩ සිටියා. එක දවසක් මේ දණ්ඩදායක හාමුදුරුවෝ මහා සංඝරත්නයට උණලීයකින් හැරමිටියා සකස් කරලා පූජා කළා. බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව හැරමිටියා සකස් කරලා පූජා කළා. පින්වතුනි, ඒ පූජා කිරීමේ විපාකය වශයෙන්, පින වශයෙන් කල්ප 94ක් දුගතියක ඉපදුනේ නැහැ කියන සඳහන් වෙනවා. දෙව්ලොව මිනිස් සැප සම්පත් ලැබූ බව සඳහන් වෙනවා. එච්චර විතරක් නෙවෙයි, පිළිඳවච්ච හිමිට සැරයටි පිදීමේ ආනිසංසයක් වශයෙන් මෙන්න මෙහෙමත් කරුණු සඳහන් වෙනවා. බොහෝ පුත්‍රයන් ඇත්තෙකු බවට පත්වීම, තැති ගැනීම නොවීම, හැම කල්හිම අනුන් විසින් පීඩා නොකළ හැක්කෙකු බවට පත්වීම, සියලු ආරක්ෂාව ලැබීම, වැරදි නැත්තෙකු බවට පත්වීම, චිත්ත පීඩා, මානසික පීඩාවන් ඇති නොවී යහපත්ව ජීවත්වීමේ වාසනාව ලැබීම, පුංචි පින්කමක්. බලන්න ඔබේ ජීවිතයට කොච්චර වටිනවාද කියලා. පින්වතුනි, පින්කම සිදු කරන්න සිත සකස් කරගෙන, සිත අරමුණු කරගන්න, පින්කමෙහි සිත යොමු කරගන්න, එවිටෙහි ආනිසංස ඔබට ලබා ගන්නට පුළුවන්.
1: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
2: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලි මිදුනාවු සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.

0: ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාම මහනදමේ ඵලයට හිමිකාරී නොවන්නේ ධම්මපදය යමකවන්.
1: මහා සම්මිය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය.

0: සුදු ලැබුවන් විය සංගයි ඔබ රැඳී සිටින්නේ.
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

සංසාර සාගරයෙන් අලස්තුනු වී එතර වන්නට නම් ස්ථිරවම උතුම් වූ මෝක්ෂ සම්පත්තිය ලබා ගන්නට නම් පසුුණ බැස වීරියෙන් යුතුව කුසල් කළ යුතුය.

ජාතිය සෑම දිනකම පස්වරු දෙකේ සිට හතර දක්වා සුදිල ගුවන් විදුලි සේවය ඔස්සේ ගෙනෙනු ලබන බියුරෝ හින්දි ගීතාවලිය ආරම්භ කිරීමටයි මේ සූදානම. සුදිල රේඩියෝ.lk වෙත පිවිස ඔබට අපහා සම්බන්ධ විය හැකියි.

ගීතයකට සවන් දීම එක වෙලාවකට ජීවිතයට ලැබෙන විරාමයක්. ඔබේ විඩාබර දෙනෙත් නිවා සවනින් අහන්න මෙය ඔබේ විඩාබර මනසට සුවයක් ගෙන දෙයි.

බටහිරෙහි ගීත අරියත් සමගින් තමයි එකතු වෙන්නේ. ගීතයක තිබෙන්නා වූ ආදරණීය බව, මිහිරි බව විඳගන්න ඒ ගීතේ අර්ථය දැන ගැනීම අවශ්‍ය නැහැ. මොකද ගීතයේ තිබෙන සංගීතය මවන රටාවන්ට අනුව අපි මනක් කල්පිත සිද්ධි දාමයන් මවා ගන්නවා. ඉතින් ඒ වගේ අපූරු සිතුවිලි දාමයක තනිවන්නට මේ ගීතය හොඳම ගීතයක් වෙයි කියලා මට හිතෙනවා.

එවිටේ සතිය දිනවල පස්වරු දෙකේ සිට හතර දක්වා සුදුල රේඩියෝ .lk ඔස්සේ විකාශය වන මියුරු හින්දි කීතාවලියත් සමගින් එකතුවන්නට කියලා හින්දි සිනමාවේ දැවැන්ත චරිත ඔබ වඩාත් ආදරය කරන චරිත එක්ක හින්දි චිත්‍රපට ගීතවල රූප රාමු තවමත් ඔබේ මතකයේ ඉතිරි වෙලා ඇති. තවමත් ඔබේ මතකයට නැගෙනව ඇති. ඉතින් හින්දි චිත්‍රපටයක අපූරු ගීතයක් රසවිඳින්නට හොඳම වෙලාව මේක කියලා මට හිතුණා.

0: පූජා කිරීමේ ආනිසංස. අත්තදස්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ චත්‍රදායක නමින් ස්වාමින් වහන්සේ නමක් සිටියා. මේ ස්වාමින් වහන්සේ පෙර ආත්ම භාවයක පෙර කාලයක තමන්ගේ එකම පුතුණුවන් පැවිදි භාවයට පත් වුණා. පැවිදි භාවයට පත් වෙලා මේ පුතුණුවන් කෙලෙසුන් නසා රහත් භාවයට පත් වුණා. රහත් භාවයට පත් වූයෙන් පිරිනිවන් පෑවා. පින්වතුනි, ඒ ආත්මයේ මේ චත්‍රදායක හාමුදුරු පුතුණුවන්ගේ පිරිනිවන් මංචකේ පිරිනිවන් පෑ ස්ථානයේ දැකලා එම ස්ථානයට ගිහින් සුදු රෙදි කෑල්ලක් සකස් කරගෙන ඒ තුලින් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් චත්‍රයක් සකස් කරලා පිරිනිවන් මංචකයට නංවන්නට යෙදුණා. එහි ආනිසංස වශයෙන් බණපොත කියා දෙනවා. කල්ප 94ක් සැප විපාක ලැබූ බව. එච්චර විතරක් නෙවෙයි, ඒ පිනෙන් තෙවරක් සක්විති රජ බවට පත් වූ බවද සඳහන් වෙනවා. එනිසා ඔබත් පූජා කරන පූජා වස්තුව පිළිබඳව අවබෝධ කරගෙන ඒ පූජා වස්තුව පූජා කරන කෙනාගේ ගුණය පිළිබඳව ගෞරවයේ සිතෙහි ඇති කරගෙන පූජා කරන්න. අන්න එවිට එහි ආනිසංස ඔබට ලබා ගන්නට පුළුවන්. චත්‍රදායක හාමුදුරුවන්ටත් ඒ ආනිසංසය ලැබුණේ පෙර ආත්මයේ තමන්ගේ පුතාගේ පිරිනුවන් මංචකයට තමයි ඒ චත්‍රයේ පූජා කළේ. බලන්න එහි ආනිසංස කොයිතරම්ද කියලා. එනිසා පින්වතුනි, ඔබත් පූජා කරන පූජා වස්තුව, පූජා භාණ්ඩය ඒ ගෞරවයෙන් සද්ධාවෙන් පූජා කරන්න. ඒ වගේම පිළිඳවච්ච හාමුදුරුවන්ට චත්‍ර දානයේ අනුසස් 8ක් ලැබිලා තිබෙනවා. සීතලින් පීඩා නොලැබීම, තම ශාරීරියේ කුණු නොඇලීම, උපද්‍රව නැත්තෙක් බවට පත්වීම, සෑම කල්හිම අන්‍යයන් විසින් ගරුබුහුමන් දැක්වීම, සියුම් වූ සුමට සුමුදු සමක් ඇත්තෙකු බවට පත්වීම, පිරිසිදු සිතක් ඇත්තෙකු බවට පත්වීම, ඌෂ්ණයෙන් පීඩා නොලැබී කටයුතු කරන කෙනෙක් බවට පත්වීම, බොහෝ විචිත්‍ර ලස්සන කුඩ ආදිය ලැබීම උතුම් පිනක් වශයෙන් හේතු වෙලා තිබෙනවා. ඔබටත් පින්වතුනි, ඒ ආනිසංස එලෙසින්ම ලැබේවා කියන ප්‍රාර්ථනා කරනවා.
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවක්.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය කෙරේ.

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

පින්වත මහා ගම් වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක් මේ පස් කම් නැමැති මල්ම රැස්කරන අකුසලම රැස්කරන එහි මේ ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ ධම්මපදය පුප්පවග්ගය.

උපන් මොහොතේ සිටම මාරයා අප පසුපස ලුහුබැඳ එන්නේය. සෑම විටම මාරයා අද පැමිණිතැයි සිටිය යුතුය. මාර සේනාව කොයි මොහතක හෝ අප බිලිගත හැකි බැවින් කුසල් කිරීමට කම්මැලි වන්නේ මන්ද?

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.
1: සුදුල ගුවන් විදුලිය

පවුකරන්නා මිලවත් සෝක කරයි. ඒ වගේම පරලවත් සෝක කරයි. දෙලොවම සෝක කරනවා. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් සෝක කරනවා. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පවුකාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට සෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමකෝ.

පින්වත. කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යමලෝකය එහෙම නැත්නම් සතරාපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන්. කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ. ධම්මපදය කුප්පවග්ගය.

මස්ලේ නැති ඇටලෙව කන්නා වූ බල්ලන්ට කුස්පිරුමක් නම් කිසිදා නොවන්නේය. ජීවිතයද එබඳු දෙයකි. අප ඒ සැපතට ලොබකම් කරමින් එහි ඇති සැබෑ තත්වය නුදුටුවද සැබවින්ම ජීවිතය දුකක්මය.

දරුවනේ දිනපතා 500 රුපියල් සිට 506 දක්වා පුංචි ඔබවැමෙන් සුදුල ගුවන් විදුලිය පිළිම කරන ඔබේ කාල හෝරාව මතු දින ලොව දිනන පුංචි අපි සමගයි මේ ඔබ

0: පින්වත. කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යමලෝකය එහෙම නැත්නම් සතරාපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජයගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන්. කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ. ධම්මපදය කුප්පවග්ග
1: සුදිල ගුවන්විදුලිය සමඟයි ඔබ රැඳී සිටින්නේ. ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමට සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු හයට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදිල ගුවන්විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා ලෝපුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමගයි.

0: යහපත් දරුවාට ශාප කළ අයහපත් මවට සිදු වූ විපාකය. පෙර එක දවසක රේවත ස්වාමින් වහන්සේ ගංගා නදී තීරයේ සමවත් සුවයෙන් වැඩ සිටිනවා. මෙන්න මේ අවස්ථාවේ මේ ස්ථානයට එක්තරා ප්‍රේතියෙක් පැමිණෙනවා. මේ ප්‍රේතිය පැමිණිලා උන්වහන්සේගෙන් බීමට පැන් දෝතක් ඉල්ලනවා. පිංගුතුනි, මේ ස්වාමින් වහන්සේ ප්‍රේතියගෙන් අහනවා, මේ තරම් සිහිල් දිය ගලාගෙන යන ගංගාවක් අසලම ඔබ ඉඳ ඒ ගංගාවෙන්ම පැම්බොන්න පහසුකම තිබියදී ඇයි මගෙන් ඔබ පැන් ඉල්ලන්නේ කියලා. එවිට පින්වත්නි මේ ප්‍රීතිය පිළිතුරු දෙනවා, අනේ ස්වාමීනි, මේ ගඟේ ගලාගෙන යන ජල දහරාව මම පැන් ටිකක් අරගෙන බොන්න ගත්තාම ඒව සේරම මට ලේ බවට පත් වෙලා පේනවා. ලේ බවට පත් වෙනවා. එනිසා ස්වාමීනි මට පැන් දෝතක් දෙන්න, දිය පිපාසාව සංසිඳුවා ගන්නට කියලා. පින්වතුනි, රේවත හාමුදුරුව ඇයගෙන්ම විමසන්නට වුණා, මේ කාරණාව මෙහෙම වීමට කුමක්ද සිදු වුණ හේතුව කියලා. මෙය මනුලොව ඉපදිලා ඉන්න කාලේ මගේ පුතා පින්වතුනි උත්තර කියලා පුතෙක් සිටියා. මේ උත්තර කියන පුතා හරිම සද්ධාවන්තයි. එක දවසක් කච්චායන ස්වාමින් වහන්සේට ඉතාම ශ්‍රද්ධාවෙන් යුක්තව දන් දෙනවා. මෙන්න මේ දන් දෙන අවස්ථාවේ මේ පුතාගේ මව මසුරුකමින් ලෝභකමින් පුතාට බැනවදින්නට වුණා. ඔය මහාන බමුණන්ට දන් දෙන්න එපා. දන් දීමෙන් ප්‍රතිඵලයක් නැහැ කියලා නොයෙක් කරුණු කීවා. ඒව පුතා අහන්නේ නැතුව කච්චායන හාමුදුරුවන්ට ගෞරවාන්විතෝ සිතින් යුතුව දන් පූජා කළා. අම්මගේ වචනේ අහපු නැති නිසා ඇය ශාප කරනවා. ඔබ ඔය දීපු දාණය පරලොවදී ඔබට ලේ බවට පත් වේවා කියලා. පින්වුතුනි, එක පුතාට නෙවෙයි එකතු වුණේ. අම්මා මිය පරලොව ගිහින් ප්‍රේත ලෝකයේ කිපුදුනා ප්‍රේතියක් බවට පත් වෙලා ආහාර අනුභවයක් ලබා ගන්න බෑ. ලැබෙන හැම දෙයක්ම, දකින හැම දෙයක්ම පින්වතුනි ලේ බවට පත් වෙලා පේන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් අවබෝධ කරගන්න, කෙනෙක් සිදු කරන පින්කම අවතක් සේරුවෙන් දකින්නට එපා. ඒ කරන පින්කම බාල විදිහට කිරීමට උපදෙස් ලබා දෙන්නට එපා. ඒ කරන පින්කම වැළක්වීමට ඔබ කටයුතු සිදු කරන්නට එපා. පින්වතුනි, එවිට ඔබට එහි පාපී ක්‍රියාවේ මහා ආදීනව ඔබේ පිටුපසින් ගමන් කරනවා. එනිසා මේ පුංචි බණපදයේ ජීවිතයට එකතු කරගන්න. ජීවිතයට එකතු කරගෙන පින්දහම් සිදු කරන්න, මනස එක අරමුණක තියාගෙන ලස්සනට පින්කම් සිදු කරලා මේ සාංසාරික භව ගමන කෙටි කරගෙන උතුම් නිවනට මඟ සාදා ගන්න.
1: මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නේ.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රණ්ඩු ඇතිවන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටී. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකයේම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.

0: බෝධි පූජාපින්කම සුදුල ගුවන්ගුදුලිය දිනපතා රටවැසි ලෝවැසි සැමට සෙත සාන්තිය උදාකරනු වස් ගෙන එනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිව්මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන්විදුලි නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
1: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි,

අල්පේ විමලාරාමාධිපති විචිත්‍ර ධර්මකතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ අවසරයි. සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් සාන්තියක්ම වේවා කියනු තුන් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදයේ පළ කරන්නේ. ලංකාවාසී හැම දිනාටමත් මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීමෙන්.

බොහෝමත්ම සැදැහැසිතින් යුත්තව සකස් කරගත්තා වූ පූජා ද්‍රව්‍යයන් පුද පෙරහැරින් බුදු පුද සඳහා චෛත්‍ය රාජානන් වහන්සේට, බෝධීන් වහන්සේට, බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස, අටවිසි බුදුරජාණන් වහන්සේලා අභියස මල්ලාසන මත තැන්පත් කළා වූ මල් පහන් සුවඳ දුන් දැහැත් ගිලන් පස බෙහෙත් බඩු ආදී වූ පුද පූජාවන් අටපිරිකර ආදී පුද පූජාවන් තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ

අපි හැම දිනාම එක විට ගාථාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුතු වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මගහැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති ඌදුරු සියල්ල මගහැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියනු තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගාත

ජයසු මයිහං. හැම දිනාම මා කීවාට පසුව මෙහිම කියන්න.

0: Sadu, sadu, sadu.
1: අපි හැම දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්, දැහැත් ගිලන්පස බිහිත් බඩු, ඖෂධාදී වූයේ පුද පූජාවන් අටපිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට පූජා කරමි පූජාවිත්වා. මා කීවාට පසුව මේ පැදිපෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන් සිහිපත් කරමු. උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

අපි හැම දිනාම ජයපිරිතේ ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකය ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයන් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්යද්දෘෂ්ටික දෙවියන් දතරාෂ්ට විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු ව්‍යසන විපත්ති උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්කාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්ධකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 98ක් රෝග 99ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවි දේවතා උන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

අපි හැම දෙනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

උතුම්මු බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රීනාමේට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන්ගුදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. මේ සිදුකර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සීල දෙවියන්ගේත් ආශිර්වාදයේ රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනයේ අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරය පවත්වමු.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලිය.
3: සුදිල ගුවන්විදුලිය.
1: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝකවාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝගබිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

0: ప్రభువైన పేతలియ
1: පියමුතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා ඒක දුස්සදායක කියලා හාමුදුරුව කෙනෙක්. එක දවසක් මේ ස්වාමින් වහන්සේ පැහැදුණු සිතින් නුවණ යොදාගෙන පියමුතුරා බුදුරජාණන් වහන්සේට පින් උතුණි එක් වස්ත්‍රයක් පූජා කරනවා. ඒ පූජා කිරීමේ ආනිසංසයෙන් 36 වතාවක් සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිනා තිබෙනවා. 33 වතාවක් මහා රාජ්‍යයේ පෘථිවි රාජ්‍යයේ රජකම් කරන තිබෙනවා. මනුලොවදී සඳහන් කරලා තියෙන ආනිසංස මෙහෙම දක්වන්නට පුළුවන්. රූමත් පුද්ගලයෙකු බවට පත්වීම, ගුණවන්තයෙකු බවට පත්වීම, බොහෝ වස්ත්‍රාදිය ලැබෙන කෙනෙක් බවට පත්වීම, බොහෝ භෝග සම්පත් ඇත්තෙකු බවට පත්වීම, උඩුමියන් ලැබීම, රන්වන් පාට ශරීරයක් ලැබීම, රන් රිදී මුතුමැණික් කියන මේ කාරණාවන්හි ආඩ්‍ය වූ සම්පන්න ලස්සන ජීවිතයක් ලැබීම වස්ත්‍ර පූජාවේ ආනිසංස වශයෙන් සඳහන් වෙනවා. මීට අමතරව පින්වතුනි, පිරිනිවන් අපදානයට අනුව මෙන්න මේ කියන ආනිසංසද ලබා ගන්නට පුළුවන්. දුහුවිලි නොඇලෙන සමක් ඇත්තෙකු වීම. දුහුවිලි ඇලෙන්නේ නැති සමක් ඇත්තෙකු බවට පත්වීම. කාන්තිමත් ලස්සන ශරීරයක් ලැබීම. සුසිනිඳු ශරීරයක් ලැබීම. මෙන්න මේ ආනිසංස ලැබෙනුයේ ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් වස්ත්‍ර පූජා කිරීම හේතුවෙන්.
2: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩි විය යුතුයි. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ ධම්මපදය පණ්ඩිත වග්ගය.

0: සමහරු සන්තෝෂයෙන් නොයෙක් සැප විඳ පව් පින් කළ අයගේ ස්වභාවයන් තම ඇසින්ම දැක දැකත් පව් පින්වල විපාක වචනයෙන් කියා දුන්නත් ඒවා පිළිගෙන පින් නොකරති. ඒ බඳු අය අපායේ ගොස් වැටුන විට දුකෙහි කෙලවරක් නැත්තේය.
1: සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු. ආයුබෝවන් දයාපුර සහෘද ප්‍රිය ශ්‍රාවක හිතවතුනි, හිතවතියනි, අදත් සුදුල ගුවන් විදුලියේ ඔබ වඩාත් ප්‍රිය කරන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ආරම්භ කරන්නටයි මේ සූදානම. ප්‍රිය ශ්‍රාවක හිත මිතුරු මිතුරියනි, එහෙමනම් මට අවසරයි අදත් ඔබේ සවන්පත් අතර රැඳිමින් තෝරාගත් ගීත කිහිපයක පෙරවදන් ඉදිරිපත් කරමින් සහ වෙනත් ප්‍රයෝජනවත් තොරතුරු කරුණු කාරණා සඳහන් කරමින් මේ වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ගෙන එන්නට. ඔබේ සුඳුරු අතීත මතකයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොතයි මේ. මම ආරාධනා කර සිටිනවා මෙතෙන් සිට අප සමග රැඳෙමින් සුභාවිත ගී රස විඳින්නට එක් වෙන්න කියලා.
2: සුදිල ගුවන් විදුලියේ

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

සුභාවිත ගී රස විඳිමු. ශ්‍රවණය කරන ඔබට අපි මියුරු සුභාවිත ගීයන්ගේ අරුත පැහැදිලි කරමින් රසවින්දනයක් ගෙන දෙන අතරම වරින් වර ඔබට සුවිශේෂී කරුණු කාරණා විශේෂම ගීත ශ්‍රේෂ්ඨයට සංගීත ශ්‍රේෂ්ඨයට බලපාන වැදගත් වන ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තුවෙන් සිටිනවා. දැන් මං එවැනි වූ කාරණාවක් ඔබට සඳහන් කරන්නටයි මේ සූදානම. රාගය. රාගය කියලා කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් ඔබ විවිධ පිළිතුරු ලබා දෙන බව මා දන්නවා. සාමාන්‍ය අදහස රාගය කියන එකේ ඇලීම, ආදරය, ප්‍රේමය, කැමැත්ත වගේ කියන තේරුම. නමුත් මේ රාගය කියන වචනය සංගීතයේදී භාවිත වෙන්නේ ඊට වඩා වෙනත් අරුතක් ඇතිව. අන්නේ අරුත තමයි මම ඔබට පැහැදිලි කරලා දෙන්න උත්සාහ ගන්නේ. කිසියම් විශේෂිත ස්වරයන්ගෙන් සෑදුණු මිනිස් සිතෙහි හැඟීම් හෝ භාවයන් ඇති කළ හැකි එකිනෙකට වෙනස් වූ රසවත් වූ නාදමාලාව රාගය කියලා හඳුන්වනවා. සංගීතය හදාරන දූපතුන් සංගීතඥයින් මේ පිළිබඳව මට වඩා සුවිශේෂී ඥානයක් ඇති අය. නමුත් මේ රාගය කියන එක සංගීතය අනුව සරලව විග්‍රහ කළ තියෙන්නේ, විග්‍රහ කරන්න පුළුවන්කම තියෙන්නේ ඔන්න ඔය ආකාරයට. ඉතින් සිංහල සංගීතයේ බොහෝ විට පැරණි සංගීතයේදී මේ රාගය බොහොම භාවිතයට ගත් අවස්ථා අපට අපේ ගීත සංගීතය, ගීත සාහිත්‍යය විමසා බලන විට දක්නට ලැබෙනවා. වර්තමානයේ නම් මේවා අමතක කොට මොකද්ද ක්‍රමයකට ගීත සංගීතවත් වෙන ආකාරය තමයි බොහෝ සෙයින් අපිට දක්නට ලැබෙන්නේ. ඉතින් සුභාවිත ගී රස වින්දනයේදී මෙවැනි වූ තොරතුරු කරුණු කාරණාත් අපි සුදුල ගුවන් විදුලිය ඔස්සේ ඔබ වෙත වරින් වර මේ ආකාරයෙන් තවදුරටත් සිහිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. තවත් මියුරු ගීතයක් ශ්‍රවණය කරමු.

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රසවිඳිමු.

1976 අගෝස්තු මස 26 වෙනිදා තිරගත වූ චිත්‍රපටයක්. මෙහි කැමරාව සහ අධ්‍යක්ෂණය සිද්ධ කළේ W.A.B. ද සිල්වා මහතා. කතාව හා දෙබස් දයා රාජපක්ෂ මහත්මයාගේ. වේශ නිරූපණය කළේ ඊබට් විජේසිංහ මහත්මයා. ශබ්ද පරිපාලනය සිද්ධ කළේ ජෝර්ජ් මනතුංග මහත්මයා. සංගීතය අධ්‍යක්ෂණය කළේ වික්ටර් රත්නායක ශිල්පියා. ගීපද රචනා කළේ සුනිල් ආරියරත්න මැතිතුමා. මා තෝරාගත්තු ගීතය ගායනා කරනු ලබනවා බන්දුල විජේවීර සහ රෝහණ වීරසිංහ ඇතුළු පිරිස. මේ චිත්‍රපටයේ ගීත ගායනා කළා හුලවාලි චිත්‍රපටයේ 1976 අගෝස්තු මස 26 වෙනිදා තිරගත වුණේ. එහි ජනප්‍රියතම ගීතයක් තමයි මීළඟට මා තෝරාගනු ලැබුවේ.

මා මීළඟට ඔබේ රසවින්දනය සඳහා තවත් අපූරු ගීතයක් තෝරාගනු ලැබුවා. නිවසේ ස්වාමියා සැමියා ස්වයංපුරුෂයා කියන්නේ කවුද කියලා ඔබ දන්නවා. වර්තමාන සමාජය සංකීර්ණ වීමත් සමග මෝස්තරකරණය වීමත් සමග ස්වාමියා යන පදය විවිධ ආකාරයට පරිවර්තනය වී තිබෙන ආකාරයක් අපිට දකින්න ලැබෙනවා. එදා යසෝදරාව තම ස්වාමියාට එමැති වී මගේ හිමි සඳුනි කියලා. වර්තමාන සමාජයේ බොහෝ බිරින්දෑවරු ස්වාමියා හස්බන්ඩ් හබි හබියා පැටියා බබා ආදී වචන සඳහන් කරමින් හඳුන්වන අවස්ථා අපිට දකින්න ලැබෙනවා. එනමුත් මාමේ ඔබේ ගීරස වින්දනයේ සඳහා තෝරාගත් ගීතයේ රචකයා ප්‍රේමකීර්ති දල්විස් කවියා මේ ගෙදර ස්වාමියා හඳුන්වා දී ඇත්තේ දූගේ තාත්තා හැටියටයි. ස්වාමියා දූගේ තාත්තා වන්නේ ගීතයේ නායිකාව බිරිඳ වන නිසා. ඇය අම්මාගේ සිය දියණියට ඇය එනම් බිරිඳ දියණිය අමතා ප්‍රකාශ කරන්නේ කුමක්ද? මා එක්කලා අමනාප වී දබර දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර කියලා. මේ ගීතය සරල සුගම අත්විඳීමක් වුණත් කොතරම් ලිහිල් සුගම බසකින් රචනා වෙලා තිබුණත් ගීතය අතිශය හෘදයාංගමයි. ප්‍රේමකීර්ති දල්විස්ගේ බොහෝ ගීවල දකින්න පුළුවන් ලක්ෂණයත් එයයි. මේ ගීතයේ නායිකාව බිරිඳ ඇය අමතන්නේ තමා සමග දැන් අමනාපව ගෙදර එන්නේ නැති සැමියාට නොවේ. ඇය අමතන්නේ දැන් තාත්තා දකින්නට නොලැබෙන සිය දියණියටයි. මංගලපූරු මස්තකෙහි රංකෙන්තෙන් බැඳ තරුණියකු තරුණියක සමග විවාහ වුණත් ඒ බැම්ම වඩා ශක්තිමත් වන්නේ දරුවෙකු ලැබුණු විට. පුතෙකු හෝ දුවක ලැබුණු විට විවාහ බැම්ම වඩා ශක්තිමත් වෙන බව අත්දකින් තිබෙන ඔබ කවුරුත් දන්නවා. ඒ මානුෂීය කාරණාවක්. කුරිරු සමියකු සිය බිරිඳට තාඩන පීඩන කරන විට කඳුළු සලන්නේ කවුද? තම දුව පුතු. සමියකු කවර හේතුවක් මත වුවද බිරිඳ දමා ගිය විට අසරණ වන්නේ තමන්ගේ අම්මාත් එම දූ දරුවොත් බව අප කිව යුතු නැහැ. මෙම අඩදඹර වල බලපෑම සංසාරගත බන්ධනයක් බවට පත්වෙන ආකාරය, ඒ වගේම මෙම බැඳීම සසර පුරුද්දක් බව අපට බොහෝ ජාතක කතා වලින් දක්නට ලැබෙනවා. මේ ගීතයේ අම්මා දුවත් රැ එළි වෙනතුරු මිදුලට වී බලා සිටින්නේ තමන්ගේ දෑබර ස්වාමියා. ආදරණීය පියතුමා ගෙදරට ඒවි කියන විශ්වාසය ඇතුව බිරිය තුල ස්වාමියා කෙරෙහි ආපමල් රේණුවක තරම්වත් අහිතක් නැහැ. මේ දුවගේ ළඟ පියා කෙරෙහි ඇත්තේද ආදරය, කරුණාව, සෙනෙහසයි. තමන් දාල ගියාට ඒ කට්ටිය වෛර ද්වේෂ කරන්නේ නැහැ. අම්මාගේ දීනියගේ පියා කෙරෙහි සෙනෙහස පළ කරන පද දෙකක් ගීතයේ අග මෙන්න මෙහෙම සඳහන් වෙනවා. වැලිබෝල් කටුවේ වැලිසේරම පෙරලාලා තාත්තා එනතුරු සෙල්ලම් නොකර මේ දුව සූදානමින් සිටින්නවා. ඒ අනුව ඇය වැලිබත් පිසීම පවා නවතා දමා තිබෙන බව ප්‍රකාශ වෙනවා. ඒ වගේම මේ දියණිය වැලිබත් පිසන වයසේ සිටින දැරියක් බවත් එම පදවලින් අපට ඒත්තු ගැන්වෙනවා. මුදුලේ වටිනු කොළසේරම අතුගාලා කවුද මෙහෙම කළ තියලා තියෙන්නේ? ස්වාමි දියණිය. මේ සෑම ආකාරකින්ම මේ පිරිස බලාපොරොත්තු වන්නේ මෑණියනුත් දියණියනුත් තමාගේ පියා කවර හෝ වේලාවක නිවසට පැමිණේවි කියන බලාපොරොත්තුව. මෙම කලාකරුවන් අදටත් ජීවිතුන් අතර සිටිය යුතුයි කියලා මා විශ්වාස කරන්නේ. මේ ගීතයට සම්බන්ධ වුණු ප්‍රේමකීර්ති දල්විස්, ඒ වගේම ඔස්ටින් මුණසිංහයන්, මාලනී බුලත්සිංහල, ගායන ශිල්පිනිය මේ තුන්දෙනාම මෙලව සමුගෙන ගොස් තිබෙනවා. ඒකයි මා මුලින් සඳහන් කළේ මේ අය තවත් ජීවත්ව සිටියා නම් අපේ කලා ශ්‍රේෂ්ඨියට කොපමණ නම් සේවයක් සිද්ධ වෙයිද කියලා කාරණාව. එයත් ඔබ මේ මොහොතේ සිතා බලමින් මේ මියුරු ගීතයේ රස විඳින්න ගීපද
ප්‍රේමකීර්තිත අල්විස්, තනුව සහ සංගීතය ඔස්ටින් මුණසිංහයන්ගෙන්, ගායනය විශාරද මාලනී පුලස්සිංහල.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

අන්ධකාරයෙහි අස්වලෝමයක් දුර සිට විදින කල්හි ඉතා සුළු ප්‍රමාද දෝෂයකින් උවද එය වැරදී යා හැකිය. විදුලිය හා සමාන මේ ශරීරය ලබාගත් විටදී පින් සිදු නොකළහොත් ස්වර්ග මොක්ෂ සම්පත් වැරදී යන්නේය.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

මේ අවසන් වන්නේ සුදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ සුභාවිත ගී රසවිඳමු වැඩසටහනයි. හෙටත් මේ වේලාවට ඔබ සැමට අපහා එක්වන හැටියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. වැඩසටහන මෙතකින් නිමා කරමින් ඔබේ සවන්පත් අතරින් මට සමුගෙන යන්නට අවසරයි. සුභාවිත ගී රසවිඳමු වැඩසටහන අදත් නිෂ්පාදනය කළේ නදීෂ් චාරික. වැඩසටහන ඉදිරිපත් කළ මම චන්දන ශාන්ත කුමාර. සැමටම සුවදායක රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.

0: සලගොඩේ දුක් විඳින අසරණ දරුවා. පින්වතුනි, සැවැත් නුවර නගර සෝබනියක් සිටියා. මේ නගර සෝබනියට දාව පුංචි පුතෙක් උපදිනවා. මේ ඉපදෙන පුතා පිරිමි දරුවෙක් බව දැනගත් නගර සෝබනිය එක පුරුෂයෙකුට කියනවා, මේ පුතාව ගිහින් සොහොන් භූමියට දාන්න කියලා. ඔහු විසින් ගිහිල්ලා ඉපදුන දවසේම මේ දරුවාව සොහොන් භූමියට ගිහින් දානවා. පින්වතුනි, අසරණ දරුවාට කිසිම කරදරයක් පීඩාවක් සිදු වුණේ නැහැ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලොව බලන විට මේ පුංචි දරුවව පෙනෙනවා. මිනිසුන් වටවෙලා එම ස්ථානයේ රැඳී සිටිනවා. බුදුහාමුදුරුවෝ දැකලා මේ දරුවාට පිහිට වෙනවා. ඒ අවස්ථාවේ පිරිස අහනවා, ඉපදිලා ඉපදුණු මොහොතේම මේ කසලගොඩේ දුක් විඳින්නට සිදුවුණ අකුසල ක්‍රියාව කුමක්ද කියලා. පෙර ආත්ම භාවයක පින්වතුනි පිරිසක් එකතු වෙලා භික්ෂූන් වහන්සේලාට දන් දෙනවා. ඒ භික්ෂූන් වහන්සේලාට දන් දෙනකොට මේ දරුවා ඒ ආත්මේ මිසදිටු සිතුවිලි තියෙන පුරුෂයෙක් බවට පත් වෙලා ඉපදුනා. මේ දෙන දානයන් පිළිබඳව දැකලා ඔහු මෙහෙම කියනවා, ඔය මුඩු මහණන්ට දන් දීම, මහණ බමුණන්ට දන් දීම ඔබට ප්‍රතිඵලයක් නෑ. ඔය තුලින් පිනක් කුසලයක් ලැබෙන්නේ නෑ. එනිසා ඔය දෙන දානය ඌට වැඩිය හොඳයි, ගිහින් කසල ගොඩකට දාන්න කියලා. අන්න ඒ කියපු වචනයෙන් පින්වතුනි මේ ක්‍රියාව සිද්ධ වුණා. ඉන්පසුව දින හතක් පුරාවට අම්මාගේ කීම අහලා සමාව අරගෙන දින හතක් මහා සංඝරත්නයට කැඳ දානයක් දුන්න කියන සඳහන් වෙනවා. අන්නේ හේතුවෙන් කිසිම උපාද්‍රවයක් ජීවිතේට සිදුුනේ නෑ කියලා සඳහන් වෙනවා. නමුත් ඉපදුණු මොහොතේම කසලගොඩක දවස් හතක් දුක් විඳින්නට සිදු වුණා. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් සිදු කරන අකුසල ක්‍රියාව අවබෝධ කරගන්න, ඔබ වචනය පාවිච්චි කරමින් කරන කතාව අවබෝධ කරගන්න, මේ පුංචි දහම් කරුණ ජීවිතයට වැදගත් වේවි.
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකියි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.
2: සුදිල ගුවන් විදුලිය සෑම දිනකම රට පුරා ලොව පුරා සදහැවත් ජනතාව වෙත සිත සාන්තිය ආරක්ෂාව සහ රැකවරණය පිණිස විකාශය කරනු ලබන සර්වරාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ගෙන ඒමටයි මේ සූදානම. මහා කාරුණික වූ අසරණ සරණ වූ ත්‍රිලෝතිලක වූ සාන්තිනායක වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා පන්සාලිස් වසක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ සතරවරන් දෙවියන් බෙහෙවින් ප්‍රිය කළ මහත්ඵල මහා බල මහානිසංස දායක වූ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට දැන් අපි සූදානම් වෙමු. පරිසමන්තතෝ තායති රක්කතීති පරිත්තං. පිරිත සෑම ආකාරයකින්ම ආරක්ෂාව සලසන්නේය. එදා තුම්බියෙන් වෙලාගත් විශාලා මහනුවර යළි සුකිත මුදිත වූයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය විසින් සජ්ජායනා කළ රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙනි. එසේ මහත්ඵල ගෙන දෙන සූත්‍ර දේශනාවන්ගෙන් සමන්විත වූ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ආර්ය මාර්ගයෙහි ගමන් කරන්නා වූ මහා සංඝරත්නය දේශනා කරනු ලබන පිරිත මහත්ඵලයි, මහානිසංසදායකයි, මහා බලගතුයි. සදහැව පින්වතුනි පින්වතියනි, පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර තිසරණය සහිත පංචශීලය සමාදන් වීම සඳහා
3: අවසරයි ස්වාමීන් වහන්සේ.
2: නමස්කාර.
3: නමෝ

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතේ මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත්වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත්වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්. සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

සිත, කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවි පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවි පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මායේ දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මායේ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිල යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසුවෙලා සිහිනුවන නැතිවෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහපොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුළම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

බෝධිරාජ කුමාරයාට දරුවන් නැතිවීමට හේතුව. පිංවතුනි, බෝධිරාජ කුමාරයා ඉතාම අලංකාරවත් වූ මහා මාලිගාවක් සදලා ඒ මාලිගාවට ගෙවදීමේ මහා උත්සවය, මහා මංගල්‍ය තියෙන අවස්ථාවේ ලෞතරා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයට ආරාධනා කරනවා. ඒ දානයට ආරාධනා කරාම බෝධිරාජ කුමාරයා මාලිගාව එලිපත් ඉඳලාම මාලිගාව ඇතුළට ඉතාම ලස්සන පාවඩයක් එළනවා. ඔහු සිතේ සිතුවිල්ලක් තියාගන්නවා, ලෞතරා බුදුහාමුදුරුවෝ මේ පාවඩේ උඩින් වැඩම කළොත් මට දරු සම්පත් තිබෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ මාලිගාවට වැඩම කරන විට පිඟුතුනි ආනන්ද හාමුදුරුවන්ට කියනවා මේ පාවඩය ඉවත් කරන්න කියලා. මේ පාවඩය ඉවත් කරලා තමයි බුදුහාමුදුරුවෝ වැඩම කළේ. බෝධිරාජ කුමාරයාට සිතේ කුකුසක් ඇති වුණා. බෝධිරාජ කුමාරයා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා, ස්වාමීනි, ඇයි පාවඩේ ඉවත් කළේ කියලා. පින්වත් කුමාරය, ඔබට මේ ආත්මයේදී කිසිම දරුවෙක් ලැබෙන්නේ නැහැ. ඔබට දරු සම්පත් නැහැ කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. එවිට පින්වතුනි බෝධිරාජ කුමාරයා එයට හේතුව විමසනවා. ලෞතරා බුදුහාමුදුරුවෝ කියනවා, පෙර ආත්ම භාවයකදී ඔබ ඔබේ බිරිඳත් සමග නැව් නැගලා යන විට මේ නැව මුහුදුපත් වෙනවා. ඔබත් ඔබේ බිරිඳත් ඒ අසල තිබුණ දූපතකට යනවා. ඒ දූපතේ ඉන්න විට ආහාර අනුභවයට කිසිම දෙයක් නැති නිසා දූපතේ ඉන්න පක්ෂීන්ගේ බිත්තර, ඒ වගේම පුංචි පක්ෂීන්, ඒ බිත්තර වලින් ආ පුංචි පැටව් මරණයටපත් කරලා ආහාර බවට ගත්තා. ඒ පුංචි පැටව් ආහාරයට ගැනීම, බිත්තර ආහාරයට ගැනීම ඔබට මේ ආත්මයේදී දරුවන් නැතිවීමට මහා අකුසලයක් බවට පත් වුණා කියලා. ඔබ එහිදී ඒවා ආහාරයට අරගෙන එතනින් පිට වෙලා ගියා. ඒ හේතුවෙන් තමයි ඔබට මේ ආත්ම භාවයේ දරුවන් නැත්තේ කියලා ලෞතුරා බුදුහාමුදුරුව පැහැදිලි කරන්නට යෙදුණා. එනිසා පින්වතුනි, ඔබත් සංසාරේ මෙවැනි අකුසල කර්ම බොහෝමයක් සිදු කරලා තිබෙන්නට පුළුවන්. එනිසා මේ ආත්ම භාවයේ අවබෝධ කරගන්න එබඳු දෙයක් සිදු කරලා තිබුණොත්, එබඳු දෙයක් ඔබ මේ ආත්මයේ සිදු කරොත් පින්වතුනි, මතු ආත්ම භාවයේ ඉපදෙන විට ඒ කරපු ක්‍රියාව චක්කංව වහතෝ පදං, ගුණා පිටුපස ගමන් කරන කරත්ත රෝදය වගේ පෙරලි පෙරලි එන බව

0: අවබෝධ කරගන්න. බෝධිරාජ කුමාරයාටත් සිදු වුණේ එයයි. එනිසා කොයිතරම් මිලමුදල් තිබුණත්, කොයිතරම් ධනධාන්‍ය සම්පත් වවභෝග යහළු මිතුරන් කොයිතරම් සිටියත් ප්‍රතිඵලයක් නෑ දරු සම්පත් නැත්තම්. එනිසා ඔබේ විසින් මේ ජීවත් වෙන ආත්මේ මෙවැනි අකුසල ක්‍රියාවන් සිදු කරගන්නේ නැතුව යහපත් ක්‍රියාවන්හි ගතසිත යොමු කරමින් කටයුතු කරන්න. ඔබට තෙරුවන් සරණයි.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවක්.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බුද්ධංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

වහන්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පෞකිරීමෙන් හොඳක් නොවෙයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇතිවෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නේ.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සුදිනේ කුවන් පෙතලිය.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලිය.
1: දජග්ග පිරිත බියක්, තැතිගැම්මක්, ලොමුදැහැ ගැනීමක්, සැක සංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහි කරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය කරන්න.

0: Cuban Petrolera.
1: රෝගාතුරව සයනයේ බැතිර සිටින මහා කාශ්‍යප මහරහතන් වහන්සේ හමුවීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බලසම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළසේක. ස්වල්ප මොහොතකින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝගී සුවය ලැබූහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟාවේවා.